0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට බලපෑමක් ගැන පොලිස්පතිගෙන් අනාවරණයක් අනෝජන්ගේ අභියාචනය සකස් කර අවසන්
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්නේ

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මිකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් බැපුදුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකට දාණ්ඩුව?
5: කතා කරන්න ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූලව නිපදවූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර්

0: சீக்கிரம் டிக்கப்பே.
1: பஜாஜ் பல்சர் N160 சூப்பரிம பெர்ஃபார்மன்ஸ், சூப்பரிம ஸ்போர்ட்டி லுக், டுவல் சேனல் ABS, கோல்ட் USD ஃபாக்ஸ், டேவிட் பீரிஸ் போர்டு கம்பெனி பிரைவேட் லிமிடெட் வித்தின் அமதன்ன விந்துவை எக்கை கை ஹத்தராய் ஹத் சியை ஹாய் சிய.
2: Hi, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ත. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ත ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
3: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2 0.7 1 2 3 4 7 2
0: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වාලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි.
1: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමි දැන් අබන් සිතින්.
4: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
5: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි.
4: ඔයත් පොකට් මනී අහනවද?
5: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ට පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
4: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා.
6: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි.
4: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
6: දැන්ම පොඩ්ඩකේ 9යි 9යි වසරයි 0714151 WhatsApp කරන්න.
4: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 පොකට් මනි අහන්න.
7: සියත පොකට් මනි
6: අනුග්‍රහය.
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකකින්.
10: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
11: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
4: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
11: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
4: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
12: Sri Lanka tour of Pakistan 2026.
13: Devil movies say this tarangaya. Ada samasa haya ithihasika.
14: Seetha TV tulin sajeeviva.
15: Dilna cricket nan seetha tamai.
16: Seetha tele depaya. Aluth kalawakata tele natya pelak balanna.
17: Mama dakala hanguna ne.
18: Hanguna. මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
19: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
20: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිහිර කසාද වෙනගන්නේ නැණි.
19: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
14: සියත ටීවී තුලින්.
19: සියත සතියන්තය.

0: දැවලා උදේ 6යි විනාඩි 32යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට. බලපෑමක් ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්. අනෝජන්ගේ අභියාචනය සකස් කර අවසන් කෙරේ. සෞදියට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 12ක් මරුට.
0: දේශීය සියත. Local news on සියත. අනුග්‍රහය. ජපන් තාක්ෂණයෙන් ජපානයම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වන ලංකාවේ තියෙන එකම ජපන් බැටරිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදා හැරීම, දිගු කාලීන කාර්යක්ෂමතාවය, එක්වා PXXU වැනි ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLD ටෙක්නොලොජි එක, වැගනාර් සීරීස් සඳහා හරියන එකම බැටරිය ජපන් වාහනයට ජපන් බැටරිය.
1: කළුතර නාගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මාධ්‍යම බස් නැවතුම්පලේ සිට බස් රථයකින් මඩකලපුව දක්වා පලා යමින් සිටියදී, නාවල් අඩි මන්සන්දියේදී මාර්ග බාධක යොදා බස් රථය නවතා පරීක්ෂා කර සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ. සැකකරු සතුව තිබි අයිස් මාත්‍රව්‍ය ග්‍රෑම් 40ක්, ස්මාර්ට් ජංගම දුරකථනයක් හා සිම්පත් 6ක්ද පොලිස් බහරයට ගත්තා. ඔහු වැඩිදුර විමර්ශන සඳහා භාරතීය ඇත්තේ බාලච්චේන පොලිස් ස්ථානයේ වෙතයි. කළුතර නාගොඩ ප්‍රදේශයේ සිදු වෙඩි තැබීමෙන් 55 හැවිරිදි අවන්නල් හිමිකරුවෙකු මිය ගියා. බරපතල තුවල් ලැබූ කාන්තාවක් ඇතුළත් කළේ කළුතර නාගොඩ රෝහල වෙතයි. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබුණා. මෙම වසරේ ගත වූ කාලය තුළ සිදු වෙඩි තැබීම් සංඛ්‍යාව 43. එම වෙඩි තැබීම් වලින් පුද්ගලයන් 24 දෙනෙකු මිය ගොස් තවත් 23 දෙනෙකු තුවල් ලබා තිබෙනවා. මේ අතර පොලිසිය උසස් වීම් ලබා දීමේදී ජ්‍යෙෂ්ඨත්වය පමණක් සැලකිය යුතු බවට බලපෑ මෙල්ලූ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසනවා. ඔහු මේවා සඳහන් කළේ උත්සවයකට එක්වෙමින්.
2: ඒකට අවුරුදු 20කට මෑතකදී තියුනේ නැහැ කුසලතාවය හා තරංකාරී විභාග. අපි දැන් මේ මොහොතින් නිර්ධාරණය කරන මේ කුසලතාවය සම්බන්ධයෙන් මේ ලංකාවෙම සමුග පරීක්ෂණ පවතුන. සෑහෙන බලපෑමක් ආවා දේශ තත්ත්වයට විතරක් උසස් වින්දෙමු කියලා. නමුත් මම ඒක අනිත් දේශ නිර්ධාරණයත් එක්ක සාකච්ඡා කළා. ඊට වැඩිය කුසලතාවය සහ තරංකාරී විභාග වලටත් අවස්ථාව දීලා මේ වසරේ අපි අවසන් කරනවා. ඒ බැක්ඩ්‍රොප් එක අවසන් කරනවා. මුළු සමාජයක්ම සමහර විට මද්ද්‍රව්‍ය ව්‍යසනයට ලක් වෙලා තියෙනවා. ඒක වෙනස් කරන්න නම් පොලිසිය ඉතාමත්ම හොඳ නිලධාරීන්, විනයගරුක නිලධාරීන්, දක්ෂ නිලධාරීන්, ඒත් එක්කම අවංක නිලධාරීන් පිරිසක් සිටිය යුතුයි. මේ කටයුතු වලින් බැහැර වෙනවා නම් අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න බැරි නිලධාරීන් ඉන්නවා නම් සමහර නිලධාරීන් සමහර විට අපරාධ වලට දැන් මද්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දෙන නිලධාරීන් ඉන්නවා නම් ඒ කටයුතු පැහැරාරන නිලධාරීන් ඉන්නවා නම් ඒ අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්න කිසිම ආකාරකින් පැටලීමක් නැහැ.
1: ජනතාවගෙන් උපකාර ලබාගෙන පොලිස් ස්ථාන නඩත්තු කිරීමේ ක්‍රමවේද අත්හිටුවීමට පියවරගෙන ඇති බවයි මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සඳහන් කළේ.
3: පොලිසි ට්‍රෙන්ඩ් එකක් විදිහටම පුරුදු වෙලා ඉන්නවා මහජනතාවගෙන් පහසුකම් සල්සමින් පොලිසිය පවත්වාගෙන යන්න. වත්මන් පොලිස් ප්‍රතිවරයාගේ දැඩි අවධානය යොමු වෙලා තිනවා, චක්‍රලේඛ නිකුත් වෙලා තිනවා. ඒ සියලු පහසුකම් රජයේ තමයි සලසන්නේ. එහෙම නැත්නම් මේකේ යම් යම් පටු අරමුණු තියෙන පුද්ගලයන් පොලිසියට ඇවිල්ලා පොලිසිය තින්ද ටික ගාලා, එහෙම නැත්නම් පොලිසියේ තියෙන යම් යම් ප්‍රතිසංස්කරණ කටයුතු කරලා ඒකට මැදිහත් වීම ඇතුලේ වෙන අයිතුලාභයක් ලබන්න උත්සාහයක් ගන්නවා. මම හිතන්නේ වත්මන් පොලිස් ප්‍රතිවරයාගේ දැඩි අවධානය ලක් කළ දින මේ කාරණාව. ඒක එහෙම කරන්න බෑ. වත්මන් පොලිස්පතිවරයා කියන්නේ මේ ජනප්‍රිය තීරණ ගන්න කෙනෙක් නෙවෙයි. ජනප්‍රිය තීරණ අරගෙන නිකන් වෙන වෙන චූන් ගහන කෙනෙක් නෙවෙයි.
1: පුද්ගලික ඉන්ධන බෙදාහැරීමේ සමාගම් විසින් ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ගත හැකි නීතිමය පියවර පිළිබඳ අවධානය යොමු කර ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. ඔහු මේවා සඳහන් කළේ බාධ්‍ය වෙත අදහස් දක්වමින්. ලෝක වෙළඳ පොලේ ඉන්ධන බිල ගණනා සැසඳීමේදී සිය සමාගම් අලාප ලබන බව පවසමින් පෞද්ගලික ඉන්ධන සමාගම් පිරුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම සීමා කරනු ලැබුවා. රජයේ තීරණය කළේ ඩීසල් සදා සහනාධාරයක් ලබා දීමටයි. ජනතාවට ගැටලුවක් නොවන පරිදි ඉන්ධන සංචිත පවත්වාගෙන යන ලෙසද බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා පසුගියදා පෞද්ගලික ඉන්ධන සමාගම් වෙත ලිපියක් මගින් දැනුම් දෙනු ලැබුවා. ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කිරීමට අවස්ථාව ලබා නොදෙන බවයි බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පැවසුවේ.
4: අපි යාලට කියන්න ඕන ඒගොල්ලෝ කියන මිලට මිල වැඩි කරලා ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ. ඒගොල්ලන්ට අදාළ ගිවිසුම් වල තමන් කැමති මිලට තමන්ගේ මිල සූත්‍රයට අනුව තමන්ගේ පිරිවැය පාදක කරගෙන මිලකරණයකට යන්න ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා. ඒක කැමැතිනම් භාවිතා කරාට කමක් නැහැ. හැබැයි ඒගොල්ලෝ දිගින් දිගටම ඉන්ධන සැපයුම සීමා කරලා ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට කරනවා නම් අපි ඒ සඳහා පියවර ගන්න නීත්‍යානුකූලව අපිට ගන්න පුළුවන් පියවර ටික ගන්න අපි ඒ පිළිබඳ අවධානය යොමු කරලා තියෙනවා. ඒ කට්ටිය මෙතෙන්ට ගේනකොට වේ තරංගකාරී වෙළඳපොළෙන් ඉන්ධන පාරිභෝගිකයන්ට සාධාරණයක් කරන්න පුළුවන් කියලා. හැබැයි මේ පෞද්ගලික අංශයේ මැදිහත් වීම දැන් වෙලා තියෙන්නේ ඒගොල්ලන්ගේ බලපෑම නිසා විශාල වශයෙන් ඉන්ධන මිල ඉහළ දාන්න කියන බලපෑම තමයි මේ කරන්නේ. අපි ඒක කීයටවත් රජ හැටියට ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒගොල්ලන්ට කැමති නම් වෙළඳපොළේ ඉඳිමින් සාධාරණ මිලකට තෙල් අලෙවි කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඉන්ධන පාරිභෝගිකය අපහසුතාවයට පත් කරන්නේ නැතුව ඒ වගකීම ඉෂ්ට කරන්න ලංකා ඛනිජ තෙල් නීතිකරණ සංස්ථාව හැටියට අපි කටයුතු කරමු.
1: මෙම මාසයේ සහ ලබන මාසයේ අපේක්ෂිත වර්ෂාපතන ඉක්මවා වැසි තත්ත්වය අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකිකරණ අංශ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ එල්නිනෝ තත්ත්වයේ බලපෑම ඊට හේතුව බවයි.
5: ඔක්තෝබර් සහ නොවැම්බර් මාසෙ කියන්නේ අපේ අන්තර මෝසම් වැසි සහිත කාලගුණ තත්ත්වයක් වෙන කාලේ දිවෙන පුරාවාගේ වැසි ලැබෙනවා. ඒක මේ තත්ත්වයේ වර්ධනය වීමක් තමයි විශේෂයෙන් පෞගේ තත්ත්ව සංසන්දනය කරාම අපි දකින්නේ. අපේ දීර්ඝ කාලීන අනාවැකිකත්වය සාමාන්‍යයෙන් ඔක්තෝබර් නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල අපේක්ෂිත වර්ෂාපතන වල වැඩි වර්ෂාපතනයක් දිවෙන බොහෝ ප්‍රදේශයක අපේක්ෂා කිරීමේ හැකියාව දැනට පවතිනවා.
1: දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පසුරු එකෙන් පමණ පසු වැසියු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ සබරගමුව, බස්නාහිර, මධ්‍යම ඌව සහ වයඹ පළාත්වලට මිලිමීටර 75ක වැසි ඇති විය හැකි බවයි. රටතුල ඖෂධ හිඟයක් පවතින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සඳහනය පවසනවා. ඒ සභාපති වෛද්‍ය චමස් සංජීව මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
6: ඖෂධ හිඟයක් තියෙනවා. ඉතින් අපි කියන්නේ දෙයියනේ මේවා ගන්නවා. ඒ කියන්නේ අපි කියන්නේ 22 ඉඳලා ගණිපුව ගැන හොයන්නේ. දැන් අපේක්ෂා රෝහලට ගියාම මිනිස්සු කියනවා මේ බේත නැහැ, මේ බේත නැහැ, මේ බේත නැහැ කියලා ළඟ ෆාමසි වලින් ගෙනාව කියලා කරුණු ඉදිරිපත් කරනවානේ. එතකොට මහ පොළවේ ඖෂධ හිඟයක් තියෙනවා. අපි ගිය සතියේ වෙන විට මාර්ගම අපේක්ෂා රෝහලේ රෝගීන් ඒ පිළිකා ඖෂධය නැතිව ෆාමසි වලට ගිහිල්ලා ඒ බෙහෙත අරන් ඉන්න කියලා වෛද්‍යවරුන් ලියල් දීපු නිර්දේශ අපේ ළඟ තියෙනවා.
1: මේ අතර මහරගම අපේක්ෂා රෝහලේ සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. අකණ්ඩ පිළිකා ප්‍රතිකාර සේවාවක් තහවුරු කිරීම එහි ප්‍රධාන අරමුණයි. ප්‍රාදේශීය රෝහල් සංවර්ධනය සඳහා අවශ්‍ය පියවර ගන්නා බවයි සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ.
7: අපි රටේ තිබෙන ප්‍රාදේශීය රෝහල් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් අපි වැඩි අවධානයක් යොමු කරලා තිබෙනවා. එවැනි මුදල් ප්‍රතිපාදන වෙන් කරලා තිබෙන්නේ ඊළඟ වසර 3 සඳහාම අවශ්‍ය කරන අපේ වෛද්‍යවරුන්ගේ ඉඳලා ඒ කාර්ය මණ්ඩලයේ සමස්තයක් හැටියට ලබා දීමට අපි කටයුතු කරනවා.
1: පාසල් සිසුන්ට පවතින පීඩනය අවම කිරීමද නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමේ අරමුණක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. මේ බව සඳහන් කළේ උත්සවයකට එක්වෙමින්.
8: අපි රජයක් විදියට දැඩිව විශ්වාස කරන්නේ රටක සැබෑම ආයෝජනය තියෙන්නේ ගොඩනැගිලි ඇතුලේ නෙවෙයි, අපේ දූ දරුවන්ගේ අධ්‍යාපනය සහ චරිත වර්ධනය හරහා. අද වන විට අපි අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වෙනසක් වෙනුවෙන් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කරලා තියෙන්නේ. අපේ අරමුණු විභාගවලට විතරක් ලෑස්ති වෙන, පොතට විතරක් සීමා වෙන දරුවෙක් නෙවෙයි. හොඳින් හිතන්න පුළුවන්, පරිසරයට ආදරය කරන, මානුෂීය ගුණාංගවලින් අපුව පිරුණු, ලෝකයේ එක්ක කෙලින් හිටගෙන ඉස්සරහට යන්න පුළුවන් පූර්ණ පෞරුෂවකින් යුත් දරුවෙක් බිහි කරන එක. මේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ දරුවන්ට තමන්ගේ හැකියාවන් නිවැරදිව අඳුනාගෙන කිසිම අනවශ්‍ය පීඩනයකින් තොරව නිදහසේ ඉගෙන ගන්න පුළුවන් යහපත් වාතාවරණයක් හදලා දෙන්න.
1: කතානායකවරයාගේ ක්‍රියාකාරීත්වයේ හේතුවෙන් ගැටලු රැසක් මතුවී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර සඳහන් කළේ.
9: විවාදත්නායක මැතිතුමා කිව්වා ඔව් පළවත්තෙන් තමයි පත් කළ තියෙන්නේ කියලා. පළවත්තට උමනා ආකාරයේ කඩුවත කරන්න නම් කතානායකවරු පාර්ලිමේන්තුවට අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් අපි ලංකාවේ කතානායකවරයෙක් විදිහට පත් කරන්නේ ලංකා දේශපාලනයේ සෑහෙන කාලයක් පාර්ලිමේන්තුව පිළිබඳව ඉතාම අධ්‍යක්ෂීම් බහුල පුද්ගලෙක්. නමුත් මේ කතානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදායන් ගැන දන්නේ නැහැ, පාර්ලිමේන්තුවේ සවර නියෝග ගැන දන්නේ නැහැ, පාර්ලිමේන්තුවේ සේවකයන් සමග කටයුතු කරන්න දන්නේ නැහැ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග ඊළඟට පක්ෂ නායකින් සමගවත් කටයුතු කරන්න දැන් නැති තාම තමන්ගේ බලයෙන් ඉදමුණ පුද්ගලයෙක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා මේක විශාල අර්බුදයක්.
1: ජනතාව මුලාවට ලක් කිරීමට ආණ්ඩු උත්සාහදරන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය සඳහන් කළේ.
10: නලින් ජයතිස්ස ඇමතිවරයා ස්වාමින්වහන්සේලා ගණනාවක් අඩංගුවේ ඉන්නවා. උන්වහන්සේලාට සලකන විදියට තමයි ඥානසාර හාමුදුරන්ට සැලකුවේ කියලා කිව්වේ. හැබැයි මේ කිසිම හාමුදුරු කෙනෙක් අධිකරණයට එනකොට සිවුරු හැරලා කලිසමක් ඇඳගෙන කමිසයක් ඇඳගෙන ප්‍රිස්න එකේ ඉන්න ඇඳුම ඇඳගෙන එනවා අපි දැක්කේ නැහැ. ගලබඩාත ඥානසාර හාමුදුරුවොත් කලින් ප්‍රිස්න එකේ හිටියා. උන්වහන්සේ අධිකරණයට එනකොට සිවුරු දරාගෙන තමයි ආවේ. මේක හිතාමතා කරන දෙයක්ද කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. රටට ඉතිහාසයේ බොරු කියුවා වගේම මේ වෙලාවෙත් බොරු කියලා රටේ ජනතාව අන්දන්න තමයි මේ මාධ්‍ය ප්‍රකාශ කළ උත්සාහ කරන්නේ.
1: ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී නාහිමිවරුන් පළ කළ අදහස් ප්‍රසිද්ධියට පත් කළ යුතු බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක පැවසුවේ.
11: ඇත්තටම ඔය වගේ දෙයක් කළානේ නීතිඥ සංගමයේ ගිය වෙලාවෙත්. ඇත්තටම ඒ අනික් ස්වාමින්වහන්සේලා ඒ අවස්ථාවේදී අනුශාසනා කිරීම ප්‍රකාශ කිරීම මොනවද කියලා දැනගන්න එක බෞද්ධ ජනතාවගේ අයිතිය. උන්වහන්සේලා මොනවද කිව්වේ කොයි විදිහටද හැසුරුනේ කියලා දැනගන්න එකත් මේ රටේ බෞද්ධ ජනතාවගේ අයිතිය.
1: සෞදි අරාබියේ මරණ දඬුවම නියමව සිටින අනුජන් සිවරාසා සම්බන්ධයෙන් එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අභියාචනය සකස් කර අවසන් බව ජනාධිපති නීතිඥ ෆයිස මුස්තාපා පවසනවා. ඔහු සඳහන් කළේ එරට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන බවයි. අනුජන් සිවරාසා යහපත් සෞඛ්‍ය තත්ත්වෙන් පසුවන බව සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළා. එරට ශ්‍රී ලංකා තානාපති අමීර් අජ්වාඩ් අනුජන් සිවරාසා හමු වී තිබුණේ රියාත් සිට කිලෝමීටර් 450ක් දුරින් පිහිටි දමාම් බන්ධනාගාරයේදී. එහිදී ඔහු අනුජන් සිවරාසා සමග පුළුල් සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. සෞදි අරාබියේ අගනුවර වන රියාතේ පිහිටි කින් කලීඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ලකල හූති ප්‍රහාරයක් හේතුවෙන් ගුවන් තොටුපළ යළි වසා දමා තිබෙනවා. විදේශ මාධ්‍ය පැවසුවේ ප්‍රහාරයෙන් විදේශ ජාතිකයන් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. කින් කලීඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට හූතින් විසින් එල්ල කරන ලද තුන්වන ප්‍රහාරය මෙයයි. කින් කලීඩ් ගුවන් තොටුපළේ ඇති ප්‍රහාරක ජෙට් යානා මූලික කරගනිමින් මෙම ප්‍රහාර එල්ලවන බවයි සෞදිය නිවේදනය කළේ. පසුගියදා කින් කලීඩ් ජාත්‍යන්තර ගුවන් තොටුපළට එල්ල කළ ප්‍රහාර වලින් සිවිල් වැසියන් 6ක් මියගොස් තවත් විදේශ ජාතිකයන් 6ක් තුවාල ලැබුවා. ගුවන් තොටුපළ බලධාරීන් මගින්ට දැනුම් දී ඇත්තේ ගුවන් තොටුපළ වෙත පැමිණීමට පෙර තම ගුවන් ගමන් පිළිබඳ තොරතුරු අදාළ ගුවන් සේවා ආයතනය සමග තහවුරු කරගන්නා ලෙසයි. මේ අතර හූති සටන්කරුවන් විසින් එල්ල කළ මිසයිල් ප්‍රහාරයකින් රියාත්හි 12 දෙනෙකු මියගොස් 309 දෙනෙක් තුවාල ලැබුවා. යාලි සිරස්තල නාගොඩ වෙඩි තැබීමේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට බලපෑමක් ගැන පොලිස්පතිගෙන් අනාවරණයක්. අනුජන්ගේ අභියාචනය සකස් කර අවසන් කෙරේ. සෞදියට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 12ක් මරුට. සියුත උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සීත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එතෙක් රැඳී සිටින පෑන් පෑපුවත් සමගින්.
0: පුරා සෙරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: සුපර්ස්ටාර් කෙනෙක්ගේ පුතෙක් වුණාම හැමෝම හිතන්නේ තාත්තගේ නම නිසා ලේසින් ඉස්සරහට යන්න පුළුවන් කියලා. හැබැයි තමන්ගේම ටැලන්ට් එකේ නමක් හදාගන්න එක හිතන තරම් ලේසි නෑ.
2: එහෙම කියන්නේ මේ දවස්වල බොලිවුඩ් වල ගොඩක් දෙනෙක් කතා කරන ජේසන් සංජය. ඒ කියන්නේ අපි කවුරුත් දන්න සුපර්ස්ටාර් විජේගේ පුතා.
1: සිග්මා ඒ තමයි ජේසන් ඩිරෙක්ට් කරන පළවෙනි මූවී එක. පහුගිය දා රිලීස් වුණාට පස්සේ හොඳ ෆීඩ්බැක් එකක් මූවී එකට හම්බෙලා තිබ්බා.
2: ෆිල්ම් එකේ මේන් කැරක්ටර්ස් කරන්නේ සංදීප් ක්‍රිෂාන් එක්ක ෆාරියා අබ්දුල්ලා.
1: ස්පෙෂල්ම දේ තමයි ජේසන්ට ඕනුනේ මේ මූවී එකේ තාත්තගේ නම නිසා නෙවෙයි, ස්ටෝරි එකයි ටීම් එකේ ටැලන්ට් එකයි නිසා ෆේමස් කරගන්න.
2: ඒ හින්දම තාත්තව මේ මූවී එකේ ප්‍රොමෝෂන්ස් වලට සම්බන්ධ කරගන්න ජේසන් කැමති වෙලා තිබ්බ නැහැ.
1: හැබැයි මූවී එක රිලීස් වුණාට පස්සේ විජේ තමන්ගේ පුතාට හොඳ සපෝට් එකක් දීලා තිබ්බා.
0: Talk of the Town.
2: දැන් වෙලා උදේ 6:48යි.

0: මිනිස්සු හරිම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලඟ වෙනවා.
1: ජීවිතේ අයවැය පියවන දීපද සාක්කි.
2: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්න එක මට ඒ ණය ගෙවන්න බෑ කියලා.
1: රැයක් පුරා විඳින පැයක් රැදායයි ගීතායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අල්ල
3: හිත රැකගෙන ජීවත් වුණොත් නොමැකෙන චරිතයක් වෙන්න පුළුවන්.
4: මේ ලෝකේ මිනිස්සු හැමදාම ජීවත් වෙන්නේ නැහැ. මමත් දවසක මිය යනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්න මේ ලෝකේ අපි ජීවත් වෙන්නේ අවුරුදු 100යි. අපේ නම් අවුරුදු 1000ක් පවතින වැඩ කරන්න ඕන කියලා.
3: ඔබට ඔබව තේරුම් යන්නේ හොඳට දහම තේරුම් ගිය දවසට.
4: තමන්ගේ සිත පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. මම රාග චරිතයක්, මම මෝහ චරිතයක්. මම මෝහ චරිතයක් නම් මගේ මෝහය, මෝඩකම, මුලාව ආදී ඈත් කරගන්න මොනවද කරන්න ඕන කියලා තමා විසින් කල්පනා කරන්නට ඕන.
3: සසර ගමනින් එතෙර වෙන්න, නිවන හොයාගන්න, අත උදැස්සන හතට සිය තහන්න.
1: සියත බනමඩුව.
3: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමීන් වහන්සේ.
5: Dubai cleaning saha housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
6: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
5: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370.
7: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
8: ඔයාට මෙහෙම හිතෙනවා.
9: අපි ආයේ හමුනො වෙන.
7: ඔව් ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ.
6: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
10: සින්දු සියත අනුග්‍රහය.
9: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චාප්තාරේ.
10: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
11: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
3: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිම වූ සරණාපරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමාව සාධක කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 5134406. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
10: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
12: සියත Between Lady Miss World Sri Lanka 2026
10: ශ්‍රී ලංකේ රූ රජනිය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
12: සියත Between Lady Miss World Sri Lanka 2026
3: උදෙසා තරඟවදින රුයිත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
13: ටයිටල් ස්පොන්සර්
14: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
15: එන්චාන්ටර් The fragrance of French romance.
16: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
17: Sayanika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karanne.
18: Off Mark premium collagen pehapath nirogi sihin sirurak.
19: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
1: Ane mehema nana tana
3: සංගීත කනෝ මොකක් කෑවටත්ද තවත් සංගීත
5: කන ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
12: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
10: අනුග්‍රහය.
20: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
21: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
22: හොඳම දවස
23: සියත

ගෝති ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික වාසනාවන්ත පින්වත්නි, මේ වෙලාවේ ඔබේ සූදානම ධර්මාශ්‍රවණය කරන්නට ලෝතුරු තථාගත බුදුපියාණන් වහන්සේ

අපි හැම දෙනා වෙනුවෙන් පතල මහ කරුණාවෙන් දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මය මේ වස් කාලය තුල අද දවසෙත් ඔබ ඉරිදා දවසේ ශ්‍රවණය කරන්නට සූදානම් වෙන මොහොත. බුදු පියාණන් වහන්සේ අපිට අනුදැන වදාරනවා මේ ලෝකේ මිනිස්සු වර්ග දෙකක් පිළිබඳව, එහෙම නැත්නම් මේ ලෝකේ ඉන්න මිනිසුන්ට තියෙන රෝග දෙකක් පිළිබඳව. පින්වත්නි, මිනිස් වර්ග දෙකක් කිව්වත් හරි, අපි එක එක වෙලාවට කියනවා යා මේ ගණයේ රෝගියෙක්. එහෙම කියලා අපි මිනිස් වර්ග කරනවා සමහර වෙලාවට. ඔබට රෝහලකට ගියත් ඒ විදිහට දකින්නට පුළුවන්. බුදුහාමුදුරුව අංගුත්තර නිකායේ රෝග සූත්‍රයේදී ඉතා පැහැදිලිව කරුණු ටිකක් මතක් කරනවා. ඒ පිළිබඳව තමයි අද අපි සැකවින් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ලෝකෙ මිනිස්සු නොයෙක් ආකාරයෙන් ජීවත් වෙනවා. මෙතන මිනිස්සුන්ටත් එහා බුදුහාමුදුරුව සත්තා කියන වචනය පැහැදිලි කරලා තියෙනවා, සියලු සත්වයෝ කියන අදහස. ඒ විතරක් නෙමෙයි, රෝග දෙකක් පිළිබඳව කතා කරනවා. එක රෝගයක් කායික රෝග, අනිත් එක මානසික රෝග. මේ කාරණා දෙක පිළිබඳව අද දවසේදී අපි කතා කරන්න සූදානම්. බුදුහාමුදුරුව මේ සූත්‍රය දේශනා කරලා තියෙන්නේ භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන. නමුත් ඒ තුලින් ඔබට මහා ගත යුතු දෙයක් තියෙනවා. ගත හැකි දෙයක් තියෙනවා. ධර්මය තුල බොහෝ සූත්‍ර අපි දන්නවා. බුදුහාමුදුරන්ගේ පරිනිර්වාණයෙන් පසුව ආනන්ද මහරහතන් වහන්සේ මතක් කරන්නේ එවන් මේ සුතං ඒකං සමයං භගව මා විසින් මෙසේ අසන ලදී. ඒ හැම තැනම ආනන්ද හාමුදුරුව අහපු දේ මතක් කරනවා. ඒ තැන්වලදී භික්ෂුන් වහන්සේලාට දේශනා කළ සූත්‍රත්, සමහර තැනක ගිහි අය උදෙසා දේශනා කළ සූත්‍රත්, එවැගේමයි තවත් තැනක දෙවියන් උදෙසා දේශනා කළ සූත්‍රත් වශයෙන් සූත්‍ර දේශනාවන් දකින්නට පුළුවන්කම තියෙනවා. පින්වත් ඔබ මේ අහන හැම ධර්ම පාඨයකම වටිනාකම තේරුම් ගන්නට ඕන. ඒ වගේමයි අපි ධර්මය තුලින් හිත හදා ගන්නට ඕන, හිත සැනසීමටපත් කර ගන්නට ඕන, හිත සංවරයටපත් කර ගන්නට ඕන. බුදුහාමුදුරුව බලාපොරොත්තු වන්නේ නිරෝගී මිනිසෙක්. අපි දන්නවා ලෝකීය තුල ජීවත් වෙනකොට අපිට හමු වෙන මිනිසුන් අතර සමහර කෙනෙක්ට කායික රෝග තියෙනවා, සමහර කෙනෙක්ට මානසික රෝග තියෙනවා. මේ කායික රෝග පිළිබඳව විස්තර කරන්නට ඔබට පුළුවන්කම තියෙනවා. මානසික රෝග විස්තර කරන්න සමහර වෙලාවට අපිට බැරි වෙන්නට පුළුවන්. බුදුහාමුදුරුවොත් මතක් කරන්නේ තමා පිළිබඳව තමා විසින් අධ්‍යයනය කරන්නට කියන ආකාරයක් තමයි අපිට පේනෙන්න තියෙන්නේ. එතකොට අපි අද දවසේදී කතා කරන්නේ මේ ක්‍රියාවන් සිද්ධ වෙන්නේ කොහොමද, ජීවිතය හැඩගස්වා ගන්නෙ කොහොමද, ඒ වගේම සතුටෙන් ඉන්නේ කොහොමද. මේ ධර්මය තුල උගන්වන අවසාන පරමාර්ථය තමයි මනුස්සෙක් සත්වයෙක් සතුටෙන් ඉන්නේ කොහොමද කියන කාරණේ. විශේෂයෙන් බුදුහාමුදුරුව ධර්මය දේශනා කරලා තියෙන්නේ මිනිසුන් සහ දෙවියන් උදෙසා. මිනිසුන්ට සතුටෙන් ඉන්න ඕනේ කොහොමද, සතුටෙන් ඉන්න මොනවද කරන්න ඕනේ කියන කාරණා තමයි ඔබට ධර්මය තුල දකින්නට පුළුවන්කම ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ මතක් කරනවා, මහණෙනි, කායික රෝගයෙන් එක් අවුරුද්දක්, අවුරුදු දෙකක්, තුනක්, හතරක්, ඒ වගේම පහක්, 10ක්, 20ක්, 30ක්, 40ක්, 50ක්, 100ක් හරි පුද්ගලයෙක්, එහෙම නැත්නම් සත්වයෙක් නිරෝගීව ඉන්න පුළුවන්. කායිකව නිරෝගීව ඉන්න පුළුවන් මිනිස්සෙක් හැටියට අපි අහලා තියෙනවා. බක්කුල මහරහතන් වහන්සේ වසරකට වරක්වත් කෙමුහුමක් ගියේ නැති තරම් නිරෝගී සුවයකින් වැඩ හිටියා කියලා. එතකොට නිරෝගීකම උතුම් සැපතක්. ඒ නිසා ඔබ කල්පනා කරන්නට ඒ නිරෝගීකම වටිනවා. හැබැයි එහෙම ඉන්න අය විශාල ප්‍රමාණයකුත් නැහැ. ටික දෙනෙක් ඉන්නවා. හැබැයි මානසිකව නිරෝගීව ඉන්න අය ඊටත් වඩා අඩුයි. ඒ අය අතරින් රහතන් වහන්සේ හැර තමයි බුදුහාර මතක් කරන්නේ. රහතන් වහන්සේ මානසික නිරෝගී සුවයෙන් ඉන්නවා. එතකොට බුදුහාර මතක් කරනවා, සත්වයන් අතරින් කෙනෙක් චෛතසික රෝගයෙන් තොරව ආරෝග්‍යයෙන්, එහෙම නැත්නම් අපි කියන්නේ නිරෝගී කමෙන් යුක්තයි නම් අන්න එහෙම සත්වයෝ දුර්ලභයි. ඒ කවුද? රහතන් වහන්සේලා හැර අනිත් සියලු දෙනා මේ රෝගවලට යටත් වෙනවා. එතකොට රහතන් වහන්සේ මානසිකව නිරෝගී. එතකොට අපි ඊළඟට බලන්නට ඕන
මානසික රෝග පිළිබඳව බුදුහාමුදුරුව මතක් කරනවකට ඒ විදියට කායික රෝග පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා. අපි ඔබ හැම දෙනාම සාමාන්‍ය සමාජයක ජීවත් වෙන අය. සමහර රෝග නිසා අපි අද මැරෙයි හෙට මැරෙයි, අද වැළඳෙයි හෙට වැළඳෙයි, අපි අද මැරෙයි හෙට මැරෙයි ආදී වශයෙන් හිතපු කාලෙකුත් තිබුණා කොරෝනාව සංගත කාලේ. ඔබ අපි හැම දෙනාම ජීවත් වෙන්නේ ඇත්තටම පෙර පින නිසාමයි. ඒ කාලේ බෙහෙත් එන්නටත් කලින් මේ රෝගයක් යම් ආකාරයකට වසංගතයට ගොදුරු වූවා නම් ඔබ බොහෝ වෙලාවට මිය යන්නට තිබුණා. නමුත් ඔබ අපි හැම දෙනාම ජීවත් වෙන්නේ අපේ පෙර පින නිසා කියලා අපි තේරුම් ගන්නට ඕන. නිසා අපි කල්පනා කරමු කායික රෝග පිළිබඳව ඔබට හොඳ අවබෝධයක් තියෙනවා. ඒ වුණාට මතක් කරන්න කැමති අපේ තරුණ පරම්පරාව සහ වැඩිහිටි පරම්පරාව, ඒ වගේම කුඩා දරුවෝ පිළිබඳව අපි නිතර අවබෝධයෙන් ඉන්නට ඕන. සමහර කෙනෙක් තමන්ට ආදරේ නැහැ. අපිට මතකයි දවසක් බුදුහාමුදුරුව හම්බෙන්න එනවා දහවල් කාලයක කෝසල රජ්ජුරුව. කෝසල රජ්ජුරුවෝ බුදුහාමුදුරුව හම්බෙන්න ඇවිල්ලා බුදුහාමුදුරුවන්ට කියනවා, බුදුහාමුදුරනේ මම මල්ලිකා දේවියගෙන් ප්‍රශ්නයක් ඇහුවා, මොකක්ද ඔබ වැඩියෙන්ම ආදරේ කාටද? මල්ලිකා දේවිය උත්තරයක් දුන්නා, මං වැඩියෙන් ආදරේ මට. බුදුහාමුදුරනේ මං හිතුවා එතුමිය කියාවේ මට ආදරේ කියලා. බුදුහාමුදුරෝ කියනවා, මල්ලිකා දීපු උත්තරේ හරි. තමන්ට මුලින් ආදරය කරන්න ඕන. තමන්ට ආදරය කරන්නේ නැති කෙනා, තමන්ගේ පැවැත්මට ආදරය කරන්නේ නැති කෙනා, තමන් පිළිවෙලට ඉන්නේ නැති කෙනා රටකට, ජාතියකට, සමාජයකට, අම්මට තාත්තට කාටවත් එහෙම ආදරය කරන්නේ නැහැ. එනිසා තමන් තමන්ට ආදරය වෙන්න ඕන. හෙම්බිරිසාවක් ඇස්සක් ඇදුනත් ඒකට බෙහෙත් අරගෙන සිංහල වෙන්න පුළුවන්, බටහිර වෙන්න පුළුවන්, වෙනත් ක්‍රමයක් වෙන්න පුළුවන්. ඒක හොඳ කරගන්න ඕන. සමහර අය අපි බුදුහාමුදුරුව දේශනා කරනවා සීකියා 75ක්. මේ සීකියා කියලා මතක් කරලා තියෙන්නේ කළ යුතු දේවල්, නොකළ යුතු දේවල්. සාමාන්‍යයෙන් ඔබ කියන්නේ මනස් කියලා. ඒ දේවල් තමයි මේ සීකියා තුල තියෙන්නේ. පාර යන්නේ කොහොමද, පාර ඉන්නේ කොහොමද, කන්නේ කොහොමද, බොන්නේ කොහොමද, මේවා තමයි තියෙන්නේ. මෙම කියවල බලන්ට ඕන. අන්න ඒ තේරීම තේරුම් ගන්නට ඕන. තේරුම් අරගත්තම සමාජය තුළ ඔබට යහපත් මනුස්සයෙක් හැටියට, චරිතවත් මනුස්සයෙක් හැටියට, චාරිත්‍රවලින් යුක්ත මනුස්සයෙක් හැටියට, වැලකීම් සහිත වාරිත්‍රවලින් යුක්ත මනුස්සයෙක් හැටියට හොඳින් ජීවත් වෙන්නට පුළුවන්. සමහර වෙලාවට ඔබ වාහනයක යනවනම්, ඔබ බස් එකක යනවනම් කෙනෙක් ඔබත් එක්ක යනවා. ලෙන්සුවක් පාවිච්චි කරන්නේ කැස්ස හැදෙන වෙලාවට. අනිත් කෙනාට බෝ වෙනවා. උණ හැදිලා තියෙන්න පුළුවන්, හෙම්බිරිසා හැදිලා තියෙන්න පුළුවන්. එදාටවත් මාසයක් දාගෙන යන්නේ නැති කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට අපි ගැන තේරුම් අරගෙන ඒ රෝගියට බෙහෙත් අරගෙන රෝගයෙන් අපි නිරෝගී වෙන්නට ඕන. ඒ වගේම තව කෙනෙක්ට ඒ රෝගිය වැළඳෙන ආකාරයට අපි හැසිරෙන්නටත් හොඳ නැහැ. බොහෝ කෙනෙක් අපිට ඇහෙන්නෙම කියන්න ඕක ඉච්චර ගණන් ගන්න දෙයක් නැහැ, අද හෙට ඕක නැති වෙලා යයි, දවසකින් දෙකකින් නැති වෙලා යයි. එයාට නැති වෙනකොට තව ගණනකට හැදිලා. ඒ නිසා ඔබ ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්නට ඕන. පිරිසුදු බව හොඳට තියෙන්න ඕන, පිළිවෙල බව හොඳට තියෙන්න ඕන. පිරිසුදුකමත් පිළිවෙල බවත් ඉතාම වටිනවා. බුදුහාමුදුරුවෝ ඒක අගය කරලා තියෙනවා. ඒ නිසා නිතර පිරිසුදු වෙන කෙනෙක් බවට ඔබ පත්විය යුතුයි. එතකොට කායික රෝග අඩු වෙන්න පටන් ගන්නවා. මේ කාලේ අපිට අහන්න දකින්න ලැබෙනවා පාසල් දරුවෝ ගැන. සමහර දෙමව්පියෝ උදේ දරුවා පාසලට එක්කන් යනවා, හවස පන්ති ඇවිල්ලා, පන්ති ගිහිල්ලා ගෙදර එනකොට රෑ වෙලා. දරුවෙක් සමහර වෙලාවට සතියකට වතාවක් තමයි ස්නානය කරන්නේ, නාන්නේ කියන්නේ. දරුවා රෝගී වෙනවා. ඒ නිසා ඔබ දරුවන් පිළිබඳව ආදරයෙන් පසු වෙන බව අපි දන්නවා. ඒ දරුවන්ට මානසික නිරෝගී භාවයත් ඇති වෙන්නට කටයුතු කරන්නට ඕන. ලෝකයේම කතා කරන්නේ මයින්ඩ්ෆුල්නස් ගැන. ලෝකයේ දියුණු රටවල උදේ වැඩට ආවන් පස්සේ මිනිස්සු විනාඩි 5ක් 10ක් භාවනා කරලා වැඩ පටන් ගන්නවා. එදා දවසම ප්‍රබෝධවත්ව රාජකාරී කරන්න පුළුවන්කම ලැබෙනවා. ඔබ කල්පනා කරන ලංකාවේ මේ වැඩසටහන පටන් ගත්ත කියලා මට මතකයක් තියෙනවා. ඔබ ඔබේ ආයතනයේ පටන් ගත්තොත් පළවෙනි විනාඩි 10 භාවනා කරනවා කියලා ඒ විනාඩි 10 සමහර කෙනෙක් තේ එකක් හරි බීලා එන්න කඩේට යනවා.
ඒ වෙලාවට එන්නේ නැහැ. ඒ නිසා කාර්යාලයකට රජේ වෙන්න පුළුවන්, පුද්ගලික ආයතනයක වෙන්න පුළුවන්, කෙනෙක් වැඩක් කරගන්න ගියාම අතපසු වෙන්නට, වැඩ කල් දාන්නට, සමහරලාවට නුරුස්සනා වචන පාවිච්චි කරන්නට මේ ආකාරය හේතු වෙන්නට පුළුවන්. ඒ නිසා කෙනෙක්ගේ මානසික නිරෝගී භාවය හරි වැදගත්. ඒ වගේමයි අපිට කායික නිරෝගී භාවය වැදගත් වෙන්නට පිරිසුදුකම වටිනවා. ඒ නිසා බුදුහාමුදුර අපිට මතක් කරනවා, පින්වත්නි, යම් පුද්ගලයෙක් අවුරුදු 1 ඉඳලා අවුරුදු 100 දක්වාම නිරෝගීව හිටියත් කායිකව මානසිකව නිරෝගීව ඉන්නේ බොහොම අතලොස්සක්. හැබැයි ඒ අය අතරින් රහතන් වහන්සේලා අත්හරින්නට ඕන. උන්වහන්සේලා මානසික නිරෝගී සුවයෙන් ඉන්නේ. අපි දන්නවා සමහර කෙනෙක් කායික හොඳ ශක්තියෙන් යුක්තව පසු වෙනවා. දැක්කම් පස්සේ දේහධාරී අය, ඒ අයගේ හිත තුළ තියෙන්නේ ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මානය, කුහකකම, මේ වගේ නරක චේතනාවන්. එහෙම කෙනෙක් කායිකව නිරෝගීව හිටියත් එයා මානසිකව රෝගියෙක්. සමහර කෙනෙක්ට තව කෙනෙක්ගේ දියුණුව දරා ගන්නට බෑ. සමහර කෙනෙක්ට තව කෙනෙක්ගේ ඉදිරි ගමන දරා ගන්නට බෑ. කුහකයි ඊර්ෂ්‍යාවයි මේ පෘථග්ජන චේතනා ඉතාම වැඩියෙන් පහළ වෙනවා. එතකොට තමන් පිළිබඳව වෙන කෙනෙක්ට අර්ථකථනයක් දෙන්න බෑ. තමන්ට තමන්ගේ සිත පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. මම රාග චරිතයක්, මම ද්වේෂ චරිතයක්, මම මෝහ චරිතයක්. මම රාග චරිතයක් නම් රාග චරිතයෙන් වෙන් වෙන්න මොනවද කරන්න ඕනේ? මම ද්වේෂ චරිතයක් නම් මං ද්වේෂය මගේ හිතින් ඈත් කරගන්න මොනවද කරන්න ඕනේ? මම මෝහ චරිතයක් නම් මගේ මෝහය, මෝඩකම, මුලාව ආදී ඈත් කරගන්න මොනවද කරන්න ඕන කියලා තමා විසින් කල්පනා කරන්නට ඕන. ඒකටත් පෙර පිනක් තියෙන්නට ඕන, බුද්ධියක් තියෙන්න ඕන. එතකොට මේකට හොඳ වචනයක් මං කියන්නම්. මේ කාලේ ඉන්න සමහර දරුවන්ට, තරුණයන්ට රාහුල පොඩි හාමුදුරන්ගේ කතාව හරි වටිනවා. රාහුල පොඩි හාමුදුරුව කියලා තමයි අපි හැමදෙනාම කියන්නේ. ඇයි ඒ? රාහුල හාමුදුරුව පොඩි කාලේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ පුත්‍ර රත්නය. බුදු හාමුදුරන්ගෙන් දායාද අරගෙන ඉල්ලගෙන ඇවිල්ලා මහාන කළා. උන්වහන්සේ මළුව ඇමදලා කුණු ටික ඉවත් කරන් පස්සේ ඒ කුණු ටික ඉවත් කරන තැන එකතු වෙන වැලිගොඩ උඩ දාලා ප්‍රාර්ථනා කරනවා මට මේ තරම් අවවාද උපදෙස් ලැබෙන්න කියලා. මේ වැඩිහිටියොත් මේ කතාව අහන්න, දරුවොත් මේ කතාව මතක තියාගන්න, අම්මල තාතල කියන ඕක කරන්න එපා, ඕක වැරදි, මේක කරන්න මේක හරි. ඒ කියනකොට ළමයි කියනවා, කංකරච්චද, කනක් ඇහෙන්න නැහැ, මොනෝද මේ නිතර කියවන්නේ, අපිට නිදහසක් නැද්ද? දෙමෝපියන්ට බහිනෝ ළමයි. අම්මල කියන්නේ මොකද? කළයුත්ත කරන්න, නොකළයුත්ත නොකරන්න. මේ අපේ රාහුල හාමුදුරුවෝ කියනවා, හැමදාම මට අවවාද අනුශාසනා මේ තරම් ලැබෙන්නේ, උපදෙස් ලැබෙන්නේ මොකටද? ජීවිතය හදාගන්න. කෙනෙක් ඔබට අවවාද දෙනවා නම් ජීවිතය හදාගන්න සත්පුරුෂේ, කල්යාණ මිත්‍රේ. බොහෝ දෙනෙක් ජීවිතය හදාගන්න අවවාද උපදෙස් දෙන්නේ නැහැ. වැටෙනවා නම්, තමන් වැරදි මාර්ගයක යනවා නම් ඒ මාර්ගේ යන්න දීලා බලාගෙන ඉන්නවා. සමහර කෙනෙක් තනතුරක් වෙනුවෙන් ඔබව වැරදි පාරක යොමු කරන්න පුළුවන්. වැරදි පාරක ගිහිල්ලා ජීවිතේ නැති වෙනවා කියලා දන්නවා. හැබැයි ඊළඟට ඒ යොමු කරපු කෙනාට ඒ තනතුර එනවා කියලා දැනගෙන ඒ පාරේ යවනවා. කෙනෙක්ට මත් වතුර භාවිතයට පුරුදු කරනවා. භාවිතයට පුරුදු කරන කෙනා දන්නවා එයා ටික කාලයක් මේ විදිහට ඇබ්බැහි වුණාන් පස්සේ එයා එතනින් ඉවර වෙනවා. ඊළඟ තත්ත්වයේ හම්බෙන්නේ මට. ඒ නිසා ඔබ මිතුරන් විසින් එන්නට පුළුවන් සතුරන්. නිසා ඔබ දැනගෙන අසුරු කරන්න ඕන මිතුරන්. ඒ වගේමයි සමහර අයට ඒ කාරණා තේරෙනකොට, ඔබට කියනකොට තේරෙනවා ඇති, ඔබට පැහැදිලි වෙනවා ඇති. එහෙම පුද්ගල ඔබේ ජීවිතයට හම්බෙලා ඇති. ඒ හම්බෙච්ච එවැනි පුද්ගලයෝ ඔබ තේරුම් ගන්න, එහෙම කෙනෙක් ඉන්නව නම් අයින් කරන්න ඕන. ඒ අය බොහොම හානිකරයි. කායිකව අපිට කවුරු හරි පහරක් දුන්නොත් ඒක පැයක් දෙකක් තිබිලා තුවාල වුණොත් ඒක ඉක්මනින් හොඳ වෙලා හරි සනීප වෙන්න පුළුවන්. හැබැයි අර වගේ මානසිකව වටන, ඒ වගේම මානසිකව අපිව වෙනස් කරලා වැරදි මාර්ගවල යවන අය නිසා අපේ ජීවිත කාලයම නැති වෙන්නට පුළුවන්. ඒ නිසා මිනිසුන් නැසුරු කිරීමේදී බුද්ධිමත් වෙන්නට ඕන. මිනිසුන් නැසුරු කිරීමේදී අපිට ලැබෙනවා ජීවිත පරිඥාණය. එක එක්කෙනා තුල තියෙන ලෝභ, දේශ, මෝහ දැනගන්න පුළුවන් ටික ප්‍රමාණයක්. හැබැයි ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, මානය, කුහකම වගේ දේවල් හොඳට දැනගන්න පුළුවන්. මෛත්‍රී සහගත සිතුවිලි තියෙන, ඒ ආගමික කටයුතු කරන ඒ අයගේ සැදැහැවත් සිතුවිලි පිළිබඳවත් දැනගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා ඔබ
බුදුහාමුදුරු අපිට මතක් කරන්නේ මානසික නිරෝගී භාවයෙන් ඉන්න පුද්ගලයෙක් තමයි මේ සමාජයට වටින්නේ කියලා. කායිකව රෝගී වෙලා හිටියත් මානසික නිරෝගී භාවය තියෙනවා නම් ඔහුගෙන් හානියක් නැහැ. මානසික නිරෝගී භාවය නැත්තම් ඔහු මුලින්ම තමාට හානි කරගන්නවා, ඊළඟට අන් අයට හානි කරගන්නවා, අන් අයට හානි කරනවා. එනිසා ඔබ කල්පනා කරන්නට ඔබේ වටේ ඉන්න මිනිසුන් කොයි වගේ අයද, ඔබේ දියුණුව පතන අයද, ඔබේ දියුණුව දැකලා ඔබව පහතට දාන්න හදන අයද, ඔබට ආරක්ෂාව දෙන අයද, ඔබව විනාශ කරන අයද. ඔබට තේරුම් ගන්නට පුළුවන් ඔබ හොඳට වටහා ගත්තොත් පුද්ගලයන් පිළිබඳව මේ කවුද මොනවද කරන්න කියලා. එනිසා තමන් මුලින් තමන් ගැන දැනගන්නට ඕන, තමන් ගැන දැනගෙන තමන්ගේ කාර්ය ඩියුටි එක හරියට කරන්න ඕන. අන්න එතකොට සමහර වෙලාවට අපි කියනවා අපි අපේ යුතුකම කරනවා, වගකීම කරනවා, අපේ රාජකාරිය අපි හරියට කරනවා. ඒක හරියට කරගෙන යනවා නම් එහි බලයම, එහි ආශිර්වාදයම ඔබේ ජයග්‍රහණය පිණිස හේතු වෙනවා. පින්වත්නි, බුදුහාමුදුරුව මතක් කරනවා භික්ෂුන් වහන්සේලාට බුදුහාමුදුරුව ආමන්ත්‍රණය කරන්නේ මහණෙනි කියලා. මේ ශාසනය පැවතින්නේ භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස නිසාමයි. බුදුහාමුදුරුව භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා මතක් කරනවා භික්ෂුන් වහන්සේලා වෙනසෙන කාරණා හතරක් හා තව කාරණයක් එකතු කරලා. කාරණා හතරක් තමයි මුලින් දේශනා කරන්නේ. මොනවද? බුදුහාමුදුරුව පැවිද්දන්ට ආමන්ත්‍රණය කරනවා, මහණෙනි මේ ශාසනයේ පැවිද්දා මහේච්ඡ වෙනවා නම්, මහාඉච්ඡ, මහේච්ඡ කියලා කියන්නේ බොහෝ දේ කැමති වෙනවා. අන්න එහෙම කෙනාට ඇති වෙන්නේ සැපතක්ද දුකක්ද? එහෙම කෙනාට ඇති වෙන්නේ දුකක්. ඒ වගේම ඒ පැවිදි පුද්ගලයා පිණ්ඩපාතය, සේනාසන, ගිලාන්පස, බෙහෙත්, පිරිකර ආදියෙන් සතුටට පත් වෙන කෙනෙකුත් නෙවෙයි. ඒ පැවිද්දා මහේච්ඡයි. ඒ වගේම ඒ පුද්ගලයාට ජීවත් වෙන්න වෙන්නේ දුක් සහිතව. එයා දුක් ඇතිව තමයි වාසය කරන්නේ. සිව්පසයෙන් අසතුටුව තමයි ජීවත් වෙන්නේ. ඒ වගේම එයා කටයුතු කරන්නේ අවඥා ලබන්න කටයුතු කරන්නේ නැහැ. ඒ වගේමයි ලාභ සත්කාර ප්‍රාර්ථනාවෙන් ඒ වෙනුවෙන් උත්සාහ කරමින් ජීවත් වෙනවා. නොඑක ආකාරයට ගැටීම් සහිතව ජීවත් වෙනවා. වීරිය කරමින් ජීවත් වෙනවා. මේ ආකාරයට යුක්ත කෙනාව අඳුන ගන්න කියලා මතක් කරනවා. ඒ කියන්නේ තමාට තමා මුලින් අඳුර ගන්න කියන කතාව තමයි මේ කියන්නේ. එතකොට සමහර කෙනෙක්ට සමහර දේවල් ලැබෙනකොට ඒ තුල ගැටීම, බුදුහාරන්ගේ වචනේ ඝටනා, ගැටීම ඇති වෙනවා. ඒ කෙරෙහි ඇල්ම ඇති වෙනවා, බැඳීම ඇති වෙනවා. සිව්පසේ කෙරෙහි ඇලීම ඇති වෙනවා, බැඳීම ඇති වෙනවා, ගැටීම ඇති වෙනවා. නිවනට යන මඟ හරස් වෙනවා. ඒ නිසා බුදුහාඳුරෝ මතක් කරන්නේ භික්ෂුවට තියෙන රෝග හතරක් තමයි මේ රෝග හතර. එතකොට ලැබීම් මහත්වය නිසා විනාශයටපත් වෙනවා. තමාගේ හිතේ ලෝභකම ඇති වෙනවා. ඒ වගේමයි ඊර්ෂ්‍යාවත් ඇති වෙනවා, ද්වේෂයත් ඇති වෙනවා. ලෝභකම කරන කොටගෙන නොඑක් ආකාරයේ ක්‍රියාවන්, වැරදි ක්‍රියාවන් සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ලෝභය නිසාම ද්වේෂයට ගමන් කරන බව සේරිවාණිජ ජාතකයේදී ඔබට මතක ඇති සිද්ධ වෙච්ච සිදුවීම. එතකොට ඔබ තේරුම් ගන්නට බුදුහාඳුරු මතක් කරන්නේ මෙන්න මේ කාරණා ටික හිතින් තේරුම් අරගෙන මේ ලැබිච්ච දේවල් තමාට ප්‍රමාණවත් පරිදි තබාගෙන ඉතුරුව අනෙත් අයගේ ප්‍රයෝජනය පිණිස අතහරින්නට කියලා තමන්ගේ හිතට හරිය නිදහසක් දැනෙනවා. මේ කාරණය බුදුහාමුදුරුව අපිට දේශනා කරා වගේ තේරුම් ගන්නට පුළුවන්. ඔබට දේශනා කළා වගේ තේරුම් ගන්නට පුළුවන්. ඔබ ගෙදර ගොඩ ගහ ගන්න භාණ්ඩවල වැඩි ප්‍රමාණය නිසා උදේ ඉඳලා හවස් වෙනකන් ඒව පිරිසුදු කරන්නම දවස යනවා. මේස පිහිදාන්න ඕන, පුටු පිහිදාන්න ඕන, නැත්නම් ඒ වාඩි වෙන්න බෑ දූවිලි. ඒ නිසා බඩු ප්‍රමාණය වැඩි නම් ගෙදරක ඒ ගෙදර ගෘහණියට වැඩ වැඩි. එයා ආතතියෙන් ඉන්නේ. එයාට වැඩ ගොඩක් තියෙනවා. නිින්ද අඩුයි, ශාරීරික වෙහෙස වැඩි, මානසික පීඩනය වැඩි. තව කොච්චර දේවල් කරන්න තියෙනවද? මේ හැමදේම අඩු කරගන්න ඕන. කාන්තාව දන්නවා, සමහර පිරිමියාත් ඉන්නවා. ඒ අය දැන් බුදුහාර මතක් කරන්නේ භික්ෂුන් වහන්සේලාට සිව්පසය හැටියට ඔබට නිවාසය, ඒ වගේම ඇඳුම්. සමහර කෙනෙක්ට ඇඳුම්
සියගණනක් තියෙන්ට පුළුවන්. ඒත් සෑහීමකට පත්වෙන්නේ නැහැ. ඇඳුම් සියගණනක් තිබුණත් සෑහීමකට පත්වෙන්නේ නැහැ. එතකොට ඒව තියන්න ඉඩ නැහැ. ඒව පිරිසුදු කරන්න වෙලාව නැහැ. පිරිසුදු කරන්න ගියාම වෙන වැඩ කරන්න වෙලාව නැහැ. ඒකයි බුදුහාමුදුරුව මතක් කරන්නේ මේවා තුල මහේච්ඡත්වය අඩු කරගන්නට කියලා. ඔබටත් ඒක ඒ විදිහටම ගැලපෙනවා. භික්ෂුන් වහන්සේලාට පිණ්ඩපාත සේනාසන ගිලානප්‍රත්‍ය වේසජ්ජ කතා කරනකොටම ඔබට අනිත් පැත්තට ඒක ඒ විදිහටම ගලප ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකයි අපි කරන්න ඕනේ. මේක හාමුදුරුවන්ට භික්ෂුන් වහන්සේලාට දේශනා කරලා දෙන්නේ මේකෙන් අපිට ඇති වැඩක් නෑ කියලා ඔබ ක්‍රියා කරන්න හොඳ නෑ. ඔබ ක්‍රියා කරන්න ඕනෙම මේ කොහොමද අපිට ගැලපෙන්නේ? මේ තුලින් අපි කොහොමද දියුණු වෙන්නේ? මේ තුලින් අපේ ශරීර සෞඛ්‍ය හදාගන්නේ කොහොමද? මේ තුලින් අපේ මානසික සෞඛ්‍ය හදාගන්නේ කොහොමද කියලා අපි කල්පනා කරන්න ඕන. ඒක නිසා තමයි බුදුහාඳුර මතක් කරන්නේ මෙන්න මේ මහිච්ඡතාවය හිතේ ඇති වෙන්නේ නැති වෙන්න හිත හික්මවා ගන්නට ඕන. එතකොට ඒ පුද්ගලයාට තමන් පතන අවසාන නිෂ්ඨාව, අවසාන පරමාර්ථය කරා ගමන් කරන්නට පුළුවන්කම තියෙනවා. තවත් සමහර වෙලාවක කෙනෙක් සීතල, ඒ වගේම උෂ්ණත්වය, ඒ වගේම බඩගින්න, පිපාසය, ඒ වගේම මේ අය දන්න මදුරු ආදී ගැටලු, ඒ වගේම මහා හුළඟ ආදියෙන් තමන්ගේ ශරීරයට වේදනාවක් නැති වෙනවා. බුදුහාරු මතක් කරනවා ඒ වේදනාවනොත් දරා ගන්නට කියලා. ඒ වේදනාවනොත් ඉවසන්නට කියලා. මේ මට මෙහෙම ඉන්න බෑ, මට සීතලයි, මට රස්නේ කියලා කෑ ගහන්න එපා කියලා තමයි මේ කියන්නේ. අද අපිට ඇහෙනවා මේ වර්තමාන කාලේ, මේ කාලේ විශේෂයෙන්ම රස්නේ වැඩි කාලයක් ගිහි පැවිදි හැම දිනාම ඒ තුලින් තමන්ගේ ශරීරය නිවා ගන්න ක්‍රමය දන්නේ නැතුව කෑ ගහනවා. ඒ නිසා ඔබ කෑකොස්සන් ගැසීම නෙවෙයි කරන්නට තියෙන්නේ තමන්ගේ ශරීරය නිවා ගන්නට. ඒ වෙනුවෙන් දේශීය විදේශීය බෙහෙත් වර්ග තියෙනවා, ආහාර වර්ග තියෙනවා. බුදුහාර මතක් කරනවා සීත කාලේ රස්නේ සහිත සැර ආහාර ගන්නට ඕන. ඒ වගේමයි රස්නේ කාලේ ඇඟ සීතල වෙන ආහාර ගන්නට ඕන. බුදුහාර උදේට කැඳ වළඳන්න කියලා නිර්දිෂ්ට කළා, දවල්ට දානි වළඳන්න කියලා නිර්දිෂ්ට කරා. ඔබ ඒ වගේ උදේට කන්නේ මොනවද, දවල්ට කන්නේ මොනවද කියලා තීරුම් ගන්නට ඕන. රැයට කන්නේ ඔබ මොනවද කියලා තීරුම් ගන්නට ඕන. වෛද්‍යවරු ඒ පිළිබඳව දැනුවත් කරලා තියෙනවා. වතුර බොනවා, ඒ වගේම වෙන පැණි බීම බොනවද, ඒ වගේම රසවත් ආහාර පමණක් ගන්නවද, මේ පිළිබඳව හොඳ දැනීමක් තියෙන්න ඕන. මේව දිගටම බිව්වොතින්, මේව දිගටම කෑවොතින් මට මේ ලෙඩේ හැදෙන්න පුළුවන්. මේව දිග හොඳම දෙයක් වුණත් වැඩි කාලයක් කරන්න හොඳ නැහැ. ඕන දෙයක් ඕනවට වඩා ඕනෙම නැහැ කියලා කියනෝනේ. මේ දේ පීනසට හොඳයි, මේ දේ සෙමට හොඳයි කියලා ඒ දේම දිගට කාගෙන ගියොත් වෙන ලෙඩක් එන්නට පුළුවන්. ඒ දේම බීගෙන ගියොතින් වෙන ලෙඩක් එන්නට පුළුවන්. ඒ නිසා හැම දෙයක් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන්න ඕන. එතකොට ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරන්නේ විශේෂයෙන්ම කායික රෝගවලට එහා ගියපු මානසික රෝග සුවපත් කරගන්නා වූ ක්‍රමවේදය පිළිබඳව. එතකොට මානසිකව සුවපත් මිනිසෙක් හැටියට ඔබ ජීවත් වෙන්න, ඔබ නිතර අධ්‍යයනය කරන කෙනෙක් වෙන්න, නිතර පතපොත කියවන කෙනෙක් බවට පත් වෙන්න, නිතර බහුශ්‍රත භාවය ඇති කරගන්න කෙනෙක් බවට පත් වෙන්න. බහුශ්‍රත භාවය කියන්නේ අසාගෙන සිටීමේ පුරුද්ද. ගොඩක් දෙනෙක්ට අහගෙන ඉන්නට පුළුවන් කමක් නැහැ. කෙනෙක් යමක් කියනකොට ඒකට සාපේක්ෂව අනිත් පැත්තට තව දෙයක් කියනවා. දෙන්නාම එකට කතා කරනවා, අහගෙන ඉන්නේ නැහැ. බහුශ්‍රත භාවය ඇති වෙන්නේ අසාගෙන සිටීමෙන්. අසාගෙන සිටීමෙන් බහුශ්‍රත භාවය ඇති කරගත්තම එය කරන කොටගෙනම ඔබට දෙව්ලොව උපත ලබන්නටත් හේතුවක් බවට පත් වෙනවා. ඒ නිසා හොඳට අහගෙන ඉන්න ඕන. අතීතයේ බුරුමේ අධ්‍යාපන ක්‍රමයක් තිබිලා තිනවා, අන්ධකාර අධ්‍යාපනය කියලා. භික්ෂුන් වහන්සේලා වනාන්තරයට යනවා. වනාන්තරයේදී වැඩිහිට භික්ෂුන් වහන්සේ අනෙක් භික්ෂුන් වහන්සේට තමන් කටපාඩමින් ගෙනාපු ධර්මය කියනවා. අහගෙන ඉඳලා මතක තියාගන්න ඕන. බාණක පරම්පරාවලින් තමයි මේ ශාසනයේ පැවැත්ම පවත්වාගෙන ආවේ. බාණක කියන්නේ මතක තබා ගන්නා වූ පරම්පරාවන්. අපි දන්නවා මජ්ක්‍ධිම නිකාය මතක තියාගත්ත රහතන් වහන්සේලා, ඒ වගේම සංයුත්ත නිකාය මතක තියාගත්ත, අංගුත්තර නිකාය මතක තියාගත්ත, දීඝ නිකාය මතක තියාගත්ත, කුද්දක නිකාය සියලු දෙනාට පොදු වුණා.
දිගම සූත්‍ර තිබුණේ දීඝනිකායේ. ඒ නිසා වැඩියෙන් මතක තියාගන්න පුළුවන් වුණේ ආනන්ද හාමුදුරන්ට. දීඝනිකාය බාර දුන්නේ ආනන්ද හාමුදුරුව ප්‍රධාන ශිෂ්‍ය පිරිසට. ඒ නිසා දීඝබාණක කියන නමින් ඒ අය ප්‍රසිද්ධ වුණා. මජ්ඣිම බාණක, සංයුත්ත බාණක, අංගුත්තර බාණක වශයෙන් බාණක පරම්පරාවන් අතීතයේ ඉඳලා වර්තමානයේ දක්වාම ඇවිල්ලා තියෙනවා. මේ අධ්‍යාපනය ලබා දෙන්නට භාවිතා කරපු ක්‍රමවේදයක් තමයි ඒ අපි කියන්නේ මියන්මාර් කියලා වර්තමානයේ. එදා අතීතයේදී බුරුමය. බුරුමය තුල පින්වත්නි ඒ අන්ධකාර අධ්‍යාපනය හොඳින් ක්‍රියාත්මක වෙලා තියෙනවා. භික්ෂුන් වහන්සේලා උදෙසා පාඩම් දෙන්නේ පාඩම් හිටින්නට අන්ධකාරයේ ඉඳලා. පේන වටපිටාව අඩුයි. ඒක හරි වටිනා අධ්‍යාපන ක්‍රමයක්. ඔබත් කල්පනා කරන්න අද අපි පාඩම් කරනකොට දරුවෙට ගොඩක් දේවල් පේන්න තියෙනවා. රූපවාහිනිය පේන්න තියෙනවා සමහර වෙලාවකට. ලැප්ටොප් එක පේන්න තියෙනවා. එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකක් පේන්න තියෙනවා. ලැප් ඒ වගේම ටැබ් එකක් තියෙන්න පුළුවන්, ෆෝන් එකක් තියෙන්න පුළුවන්. මේ වගේ ඩිවයිසස් ගොඩක් පේන්න තියෙනවා. හැබැයි ඒව පැත්තක තියලා අපි අධ්‍යාපනය ලබනකොට ඒවට හිත යොදවන්නේ නැතුව අපි අධ්‍යාපනය ලබනකොට ලොකු දෙයක් මතක තියාගන්න පුළුවන්කම තියෙනවා. සමහර දරුවෙක් අපිට සමහරලාට කියනවා මම මහා ගොඩක් පාඩම් කරනවා. ගොඩක් වෙලා පාඩම් කරනවා මට පාඩම් හිටින්නේ නැහැ. බලනකොට විනාඩි 5ක් පාඩම් කරනවා, විනාඩි 10ක් විතර ඩිවයිස් එකකින් අන්තර්ජාලය තුල තමයි ජීවත් වෙලා තියෙන්නේ. කටයුතු කරලා තියෙන වෙලාව ගත කරලා තියෙන්නේ. ඉතින් පාඩම් වෙලා නැහැ. එතකොට ඒ කරන වෙලාව හරියට කරන්න ඕන. අන්න එතකොට තේරුම් ගන්න මේ ලෝකයේ නොඑක් අධ්‍යාපන ක්‍රමවේද උගන්වලා තියෙන්නේ අපේ ජීවිතය හදාගන්නට. ධර්මය තුල බුදුහාඳුරෝ මතක් කරන්නේ මනස හදාගන්න. හදාගත්ත මනසකින් ජීවත් වෙනකොට ඒ මනස ප්‍රසන්නයි, ප්‍රභාස්වරයි. ලෝකයට අපි මුලින්ම ආපු වෙලාවේ අපේ හිත ප්‍රභාස්වරයි කියලා බණ පොතේ මතක් කරන්නේ. පබස්සර මිදං භික්කවේ චිත්තං. මේ හිත උප්පත්තියේදී පබස්සර මිදං බොහොම ප්‍රසන්නයි, ප්‍රභාස්වරයි. ආගන්තුකේ උපකිලේසේ උපකිලිට්ටං කියලා වචනයක් ඊළඟට මතක් කරනවා. ආගන්තුකව පැමිණෙන කෙලෙස් නිසා හිත දුර්වර්ණ වෙනවා කියලා. ඒ නිසා යම් රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ අර දුර්වර්ණ වෙච්ච හිත කෙලෙස් සහිත සිත, කෙලෙස් රහිත සිතක් බවට පත් කරපු උත්තමෙක්ට. එතකොට ඔබට ඒ රහතන් වහන්සේගෙන් ගත හැකි ආදර්ශය තමයි මට පුළුවන් රහතන් වහන්සේ කෙනෙක් නොවුනත් මේ ප්‍රමාණයකට ඉහළට යන්නට. ඒ කියන්නේ වෛරය වෙනුවට මෛත්‍රිය වඩන්නට පටන් ගන්නවා. වෛරය කිරීම නවත්තලා දානවා. වෛරය කියන්නේ මොකක්? ඔබ කාටද වෛර කරන්නේ? ඔබේ යාළුවෙක් තමයි ඔබේ හතුරෙක් බවට පත් වෙන්නේ දවසක. සතුරට ඔබ මෛත්‍රී කරන්න ඕන. ඔබත් එක්ක එකට කාලයක් වාසය කරලා ඔබට යම් අනර්ථයක් කරලා ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැරලා දාන්න. ඔබේ ජීවිතය හදා ගන්න පුළුවන්. සමහර වෙලාවට සමහර අතහැරීම් සහ අත්හැරීම් අපේ ජීවිතයේ ඊළඟ පින්ම අපිට ලබා දෙනවා. ඊළඟ පරමාර්ථය අපිට සාක්ෂාත් කරගන්නට ඒ අතහැරීම වැදගත් වෙනවා, වටිනවා. සමහර අයගේ හැසිරීම් සමග අපේ හැසිරීම් ගැලපෙන්නේ නැත්තම් එතකොට අපි මේ පුද්ගලයා අතහැරලා යනවා. අපිට වෙන සමාජයක් හම්බෙනවා, අපි කැමති සමාජයක්. පාරවල් දෙකක මිනිස්සු යනවා, හොඳ පාරක සහ නරක පාරක. නරක පාරක 100ක් යනකොට හොඳ පාරේ, යහපත් මිනිසුන් ඉන්න පාරේ, කල්යාණ මිත්‍රයෝ ඉන්න පාරේ, සත්පුරුෂයෝ ඉන්න පාරේ ඔබ තනියෙන් ගමන් කිරීම වැදගත්. අර සියලු දෙනා යන පාර යන්නේ නැතුව. එහෙම යනකොට ඔබට තව තව හොඳ අය එකතු වෙනවා, යහපත් අය එකතු වෙනවා. ඔබට නොයෙක් දේවල් ලැබෙන්න පටන් ගන්නවා. ගමන යන්න අමාරුයි. ගමන යන්න අපහසුයි. තනියෙන් යන ගමන බාධක සහිතයි. හැබැයි ඒ ගමනට ශක්තියක් තියෙනවා. ඒ ගමනට ධෛර්යයක් තියෙනවා. ඒ ගමන ඔබ අවසන් කරන්නේම ජයග්‍රහණයෙන් යුක්තවයි. තමන් දන්නවා ආවේ කොහෙද ඉඳලා. තමන් දන්නවා යන්නේ කොහාටද කියලා. යන්න ඕන විදියක් දන්නවා. මොන බාධකාවත් ඔබට ඉස්සරහට යන්න පුළුවන්. එනිසා මානසික ශක්තිය ඇති කරගන්නටම ඕන. මනසින් වැටෙන්නට හොඳ නැහැ. අද තියෙන දේ හෙට නැති වෙන්න පුළුවන්. හැබැයි ඔබට නැති වෙන දේ වගේ දෙගුණයක් හම්බෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ධර්මයේ ගෙනගෙන ඔබ දීලා තියෙන්න ඕන. මොනවද දෙන්න ඕනේ? දානේ පරිත්‍යාග කරලා තියෙන්න ඕන. දන් දෙන්න ඕන. නැති බැරි අයට උදව් උපදව කරලා තියෙන්න ඕන. දීපු දේවල් මේ විදිහට ලැබෙනවා. කොහොමද දුන්න දෙයක් අයිත් ලැබෙනවා කියලා හිතන්නේ? දෙන්න කියලා හිතාගෙන දෙන්න ඕනේ නැහැ. කාට හරි ගැහුවොත් අත දිගෑරලා කාට හරි කනට ගහනවා, මොකද වෙන්නේ? අනිත් පැත්තට ඒ පුද්ගලයා ඔබට ගහනවා. ආ හොඳයි ගැහුවා, නියමයි කියලා කවුරුත් කියන්නේ නැහැ. ආ ඒ වගේ තමයි හැම දෙයක්ම.
උඩට දාන දූවිලි තමන්ගේ මුහුණට එන්නා වූ පරිද්දෙන් තමන් කරන නරක තමන් කරා එනවා. තමන් කරන හොඳත් ඒ වගේම එනවා. පන්සිල් ආරක්ෂා කළාම තමන්ට මොනවද ලැබෙන්නේ කියලා කල්පනා කරනවා. හැබැයි තමන්ට ලැබෙන යහපත පිළිබඳ අවබෝධයක් නැහැ. පන්සිල් කඩලා බලන්න මොකද වෙන්නේ කියලා. පන්සිල් වලින් පළවෙනි එක පානාතිපාතා. පොලිසියෙන් ඔබව ඇරස් කරලා අද පුළුවන් නම් අද උසාවියට ඉදිරිපත් කරලා අදම ඔබව හිරගත කරනවා. ඇයි ඒ? ලබනාත්මයක් විශ්වාස කරන අපි ලබනාත්මයට මේ කරන පින් කුසල් කියලා සමහර අය කියනවා. එතකොට ලබනාත්ම පොලිසියෙන් අරන් ගිහලා ලබනාත්මය හිරේ දාන්නේ නැහනේ. ඒ නිසා ඔබ කරන දේ ඔබට මේ ජීවිතයේදීම එනවා. මේ ජීවිතයේදීම ඔබට එහි විපාක ලබන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා යහපත්ව ජීවත් වෙන්නට ඕන. යහපත් වැඩ කරන්න ඕන. ඒ විතරක් නෙමෙයි යහපත් වචන පාවිච්චි කරන්න ඕන. සමහර අය භාවිතා කරන වචන හරි කටෝරයි, කර්කසයි, හිතට කටු අනිනවා වගේ. ඒ ඇත්තගේ ජීවත් වෙනකොට අපිට නොඑක ආකාරයේ රෝගත් හැදෙනවා. රුධිර පීඩනය වැඩි වෙනවා. සමහර ලාවට මරණය කරා වුණත් යන්නට පුළුවන්කම තියෙනවා. ඒ අය වචන භාවිතා කරන්නේ කිසිම ආකාරයක තෙත හිතකින් නෙවෙයි. තෙත හිතක් නැහැ. තෙත් වෙච්ච හදවතක් නැති මිනිස්සු. ඒ තෙත් වෙච්ච හදවතක් නැති මිනිසුත් එක්ක ඔබ ජීවත් වෙන්න එපා. ඔබ ඒ අයට ගැළපෙන්නේ නැතිව බව ඔබ දන්නවා නම් ඔබ එතනින් ඈත් වෙන්න. ඔබ ජීවත් වෙන තැන බුදුහාරු මතක් කරන්නේ කොහොමද? පතිරූප දේශවාසෝච. ඔබට ගැළපෙන්නේ නැත්තම් ඔබ එතනින් ඈත් වෙන්න. ඔබට මානසික සුවය ලැබෙනවා. මානසික සුවය ලැබෙනවා කියන්නේම ඔබට කායික සුවයත් ලැබෙනවා. මානසින් පීඩා විඳින කෙනෙක්ට හાર્ට් ඇටැක් එකක් එනවා. මානසින් පීඩා විඳින්නේ නැත්තම් හાર્ට් ඇටැක් එකක් එන්නේ නැහැ. ඒ හાર્ට් ඇටැක් එකක් එන්න හේතුවක් නැහැ. හදවත පීඩාවට පත් කරගෙන නැහැ. ඒ නිසා ඔබ හදවත පීඩාවට පත් කරගන්න එපා. හදවත පීඩාවට පත් වෙන පුද්ගලයන් ඇසුරු කරන්න එපා. ඒ අයකින් ඈත් වෙන්න. එහෙම අය 100ක් එක ජීවත් වෙනවට වඩා වටිනව තනිව ජීවත් වීම. තමන්ට ඇසුරු කරන්න හොඳ කෙනෙක් නැත්තම් තනිව ජීවත් වෙන්න කියලා බුදුහාරු මතක් කරන්නේ. ඒක තමයි වටින්නේ. එනිසා සංසාර ගමනක යන අපි සසර ගමනට අවශ්‍ය කරන දේවල් එකතු කරන්න ඕන. මේ භෞතික දේවල් අපි එකතු කරනවා මේ ජීවිතයේ පරිහරණයට. හැබැයි අපි පරලොවගත ජීවිතයට එකතු කරන්න ඕන දේවල් තියෙනවා. ඒ තමයි පින් කුසල්. පව කුසල් අඩුවෙන් කරලා පින් කුසල් කරගන්නට ඕන. සංසාරගත ජීවිතය පිළිබඳව ලෝකෙ මේ වෙනකොට අධ්‍යයනය කරලා නොඑක ආකාරයේ රිසර්ච් කරලා හොයාගෙන තියෙනවා. දිව්‍ය ලෝක පිළිබඳව, සතර අපායන් පිළිබඳව හොයාගෙන තියෙනවා. මනෝවිද්‍යාඥයෝ පැරාසයිකොලොජි වලින් ඒ පිළිබඳව ගැඹුරු විස්තරයක් කරලා තියෙනවා. ලෝකය දියුණුවයි. ඒ විතරක් නෙමෙයි භෞතික විද්‍යාව එහාට ගිහිල්ලා ඒ තුලින් හොයාගත්ත දේවල් ලෝකයට අද දෙමින් පවතිනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්නට මේ ලෝකයේ දැනුම ඉස්සර වර්ධනය වුණේ අවුරුදු 4කට වතාවක්. දැන් කියන්නේ විනාඩි 4කට වතාවක් ලෝකේ දැනුම අලුත් වෙනවා කියලා. ඒ අලුත් වෙන දැනුමෙන් යම් හෝ ප්‍රමාණයක් ඔබ ලබා ගන්න ඕන. යම් හෝ ප්‍රමාණයක් ඔබ ලබා ගන්න ඕන. වයසක කෙනෙක් කියන්න පුළුවන් ෆෝන් එකක් දුන්නොත් ස්මාර්ට් ෆෝන් එකක් මං ඕක දන්නේ නැහැ. මට ඕකකින් ඇති වැඩක් නැහැ කියලා. මට ඒ කියනකොටම මතක් වෙන කතාව තමයි බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ. බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ අවුරුදු 100ක් වෙච්ච තැන පරිගණක පාඨමාලාවක් හදාරන්න පටන් ගන්නවා. උන්වහන්සේ මතක් කරන්නේ මොකද්ද? මට දැන් නම් වැඩක් නැහැ. මට මේක ඊළඟ ආත්මෙට ඕන කරනවා. අපි අහලා තියෙනවා තව අවුරුදු 100ක් යනකම් මේ වර්තමානයේ තියෙන පරිගණක තාක්ෂණයෙන් එහාට ලෝකේ යන්නේ නැහැ. මෙයම වෙනස් වෙමින් තමයි ඉදිරියට යන්නේ. මෙයම වෙනස් වෙමින් තමයි ඉස්සරහට යන්නේ. AI එන්න පුළුවන්. එහෙම නැත්නම් මනස මුල් කරගෙන හරි ළඟට එන්න පුළුවන්. ඒ ඔක්කොම යන්නේ මේ විද්‍යා උපකරණ මුල් කරගෙන. එතකොට මේ පිළිබඳව යම් අවබෝධයක් තියෙන්නට ඕන. ඒ අවබෝධය ඔබ ඇති කරගන්න ඕන. මේ අවබෝධය තුර ලබා ගන්නා වූ දැනුමත් අරගෙන තමයි අපි සසර ගමනට යන්නේ. තේරුම් ගන්නෙ කොහොමද? උමග්ග ජාතකය තමයි ජාතක පොතේ තියෙන දිගම ජාතක කතාව. බුදුහාරු මතක් කරන්නේ සාරා සංකේය කල්ප ලක්ෂයක් දාන සීල භාවනාව සම්පූර්ණ කළා. සීල සමාධි ප්‍රඥාව සම්පූර්ණ කළා. පාරමිතා උපපාරමිතා පරමත්ත පාරමිතා හැටියට සම්පූර්ණ කළා. එහෙනම් එක භවයකින් නෙමෙයි සම්පූර්ණ කළේ. ඒ නිසා ඔබ ලෝකයේ තුල ජීවත් වෙනකොට ලෝකයේ තියෙන දේවල් ඉගෙන ගන්න. ඒ දේවල් වලින් තමන්ට අවශ්‍ය දේවල් තමන් ඉගෙන ගන්න. තමන්ගේ වැඩ කටයුතු පහසු කර ගැනීම සඳහා. ඒ නිසා ඔබ මේ දේවල් මතක් කරේ මනස නිරෝගී තියාගන්න ඒවත් වටිනවා. නැත්නම් සමහර වෙලාවක කෙනෙක් කියන්න පුළුවන් මගේ වැඩ ටික කරලා දෙන්නේ
මේ කොහොමද කරගන්න කියලා. තමන් තමන්ගේ වැඩ කරගන්න ඉගෙන ගන්නට ඕන. අධ්‍යාපනයක් ලබා ගන්නට ඕන. තමන් නිතර වෙනස් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන මනසින් දැනුමෙන්. ඒ වගේම ඒ දැනුම තමන්ට හිතවත් භාවයේ පිණිසත් අනිත් අයට හිතවත් භාවයේ පිණිසත් සමාජයේ හිතවත් භාවයේ පිණිසත් යොදවන්නට ඕන. තමන්ගේ දැනුම, තමන්ගේ වචන, තමන්ගේ ක්‍රියාවන් සමාජයේ ප්‍රගමණයට යොදවනවා හැර තමන්ගේ වචන, තමන්ගේ ක්‍රියාවන් සහ සිතුම් පැතුම් සමාජයේ දියුණුව විනාශ කරන තත්ත්වයට පත් කරන්නට හොඳ නැහැ. මිනිසුන් අතර තරහව ඇති ආකාරයට තමන් ජීවත් වීම සුදුසු නැහැ. මිනිසුන් අතර තරහව ඇති වෙන විදියට ක්‍රියා කිරීම ඔබ නොකළ යුතුයි. එනිසා ඔබ නිවුණ කෙනෙක් වෙන්න, ඔබ නිවිල අනිත් අයත් නිවන විදියට ක්‍රියාත්මක වෙන්න. ඔබ නිවිල අනිත් අය පත්තු කරන කෙනෙක් බවට පත්තු වෙන්න එපා. ඔබ නිවුණා නම් ඒ නිවීම අනිත් අයටත් දෙන්නට ඕන. සමහර අය හිනහ වෙවි අනිත් අය අවුස්සනවා, අවුලනවා. ඒ අයගේ හිත් පත්තු කරලා තියෙනවා. ඒ නිසා එහෙම කරන්නට එපා. තමන් සතුටට පත් වෙන්නට ඕනේ තමන්ගේ හිත නිවුනම් පස්සේ. තමන් සතුටට පත් වෙන්නට ඕනේ අනිත් අය නිවුනම් පස්සේ. තමන්ගේ ක්‍රියාවෙන් කෙනෙක් නිවෙනවා නම් ඒක වටිනවා. එතකොට එහෙම නිවෙන්න හේතු වෙන්නේ මොනවද? ධර්මය දැන ගැනීම. ධර්මයේ වටිනාකම දැන ගැනීම. ධර්මය පිළිබඳව යම් හෝ දැනීමක් ඇති කර ගන්නට ඕන. ඒක තමයි බුදුහාමුදුරන්ගේ අවවාදය. බුදුහාමුදුරු මතක් කරන්නේ, අනුශාසනා කරන්නේ අපේ හිත හදා ගන්නට. හිත හදාගත්ත තැන තමාව නිරෝගීව ඉන්නට ඕන. මා විසින් අනිත් අයට කිසිම වරදක් කරන්නේ නැහැ කියලා හිතාගත්ත තැනම මේ සමාජීය ඉදිරියට ගමන් කරනවා, ප්‍රගමණය වෙනුවෙන් ගමන් කරනවා කියලා ඔබට තේරෙනවා ඇති. එනිසා කුඩා කාලේ අපිට තිබිච්ච, මීට අවුරුදු 30-40කට කලින් තිබිච්ච, හම්බෙච්ච සමාජය නෙවෙයි අද තියෙන්නේ. අද සමාජය වර්ගීකරණය කරලා තියෙනවා. අවුරුදු 10-10ට වර්ගීකරණය කරලා තියෙනවා. අද වර්තමාන සමාජය අල්ප පරම්පරාව හැටියට වර්ගීකරණය කරන්නේ. ඩිවයිසස් එක ජීවත් වෙන පරම්පරාවක් හැටියට තමයි ඒ අය වර්ගීකරණය කරන්නේ. එතකොට මේ හැම ඩිවයිස් එකකම පැවැත්ම තියෙන කරන්ට් එක තියෙනකන් විතරයි. ඒ උපකරණය බලාත්මක වෙලා තියෙනකන් විතරයි. ඒ උපකරණය යම් ආකාරයකට වතුර ටිකක් වැටුනොත්, ගම් වතුරක් ගැලුවොත්, සමහරට වෙන විදිය ඇක්සිඩන්ට් එකක් වුණොත් විනාශ වෙලා යනවා. හැබැයි තමන්ගේ මනසේ තියෙන දැනුම හැමදාම එකාකාරව පවතිනවා. එයත් අමතක වෙලා යනවා. මොකක්ද ඒ අමතක වීමට හේතුව? භාවිතා නොකිරීම. ඒ නිසා දැනුම භාවිතා කරන්න ඕන. ඒ වගේමයි ඒ භාවිතාව ඔබ නිවන කරත් ගෙනියන්නට ඕන. නිවන කරා ඔබ භාවිතා කළ යුත්තේ භාවනාව. භාවනාව භාවිතා කරන ඔබට සරල වශයෙන් කිව්වොතින් ආනාපාන සතියත් ඔබ පාවිච්චි කරවොතින් ඔබේ ජීවිතයට බුදුහාමුදුරුවෝ ආනාපාන සතියෙන් සමත භාවනාවෙන් විදර්ශනාවට ගිහිල්ලා නිවන පසක් කරගන්න ධර්මය දේශනා කරන්නේ. හැබැයි ඔබට පුළුවන්කම තියෙනවා ආනාපාන සතිය තුළින් හිත නිවා ගන්නට, හිත සංසුන් කරගන්නට, හිතේ තියෙන බොහෝ ගැටලු ඈත් කරගන්නට, හිතට නිවනක් ලබා ගන්නට, එදිනෙදා ජීවිතයේ වැඩ පහසු කරගන්නට ආනාපාන සතිය යොදා ගන්නට පුළුවන්කම තියෙනවා. එනිසා මේ හැම දෙයකම කියවෙන අරුත තමයි හිත සුවපත් කර ගැනීම. කායිකෝච රෝගෝ, කයේ ඇතිවෙන රෝග. හැබැයි ඒවට බෙහෙත් තියෙනවා. දේශීයව විදේශීයව බෙහෙත් තියෙනවා. මානසිකව ඇතිවෙන රෝග සඳහා ප්‍රතිකාර ලබන්නට පුළුවන්කම තියෙන ඔබ විසින් ඔබව හඳුනා ගැනීම. එනිසා තමයි මම මතක් කරේ මිනිසුන් අතර රාග චරිත, ද්වේෂ චරිත, මෝහ චරිත ඉන්නවා. ඒ විතරක් නෙමෙයි, ඉරිෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, මානයෙන්, කෝපකමින් පිරිච්ච මිනිස්සු ඉන්නවා. ඒ අය ඔබට දැක්කම ටිකක් අඳුර ගන්න පුළුවන් ස්වභාවය. ඒ අයට ඒ අයගේ ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි කල්පනා කරන්න ඕන දවසක මේ ලෝකේ මිනිස්සු හැමදාම ජීවත් වෙන්නේ නැහැ. මමත් දවසක මිය යනවා. මමත් දවසක මිය යනවා නම් මම යනකොට මෙහි තියලා යන්න ඕන දේවල් තියෙනවා. ඒ තමයි මගේ කීර්ති නාමය. කීර්තිය ප්‍රශංසාව ලබන මිනිස්සු කැමති. ඒ කීර්තිය ප්‍රශංසාව ලැබෙන්නේ අනිත් අය උදෙසා කරන දේවල් වලින් නම් නාමගොත්තන්න ජීවිතේ නම නොමැකී බොහෝ කාලයක් පවතිනවා. එනිසා ඔබ කල්පනා කරන්න මේ ලෝකේ අපි ජීවත් වෙන්නේ අවුරුදු 100යි. අපේ නම අවුරුදු 1000ක් පවතින වැඩ කරන්න ඕන කියලා. ඒ ජීවත් වෙන හැම දවසකම සතුටින් ඉන්න, තමන්ත් එක්ක ජීවත් වෙන හැම දිනාටම සතුට දැනෙන විදියට තමන් ජීවත් වෙන්න, උදේ ගෙදරින් සතුටින් පිටත් වෙන කෙනා හවසට ගෙදර සතුටින් එන්න,
ගෙදර අය ඔබව දකිනකොට සතුටින් වැළඳගන්න විදියට ක්‍රියාත්මක වෙන තාත්තා ගෙදර එනකොට ළමයි පැනලා ගිහිල්ලා ගෙදරින් අසුමුළුවල හැංගෙනවා නම් කාමරවලට දුවනවා නම් සද්දෙන් කතා කර කර හිටපු අය පවා එක සැරේට නිහඬ වෙලා තක්බීරි වෙලා යනවා නම් ඒ තාත්තාගේ ස්වභාවය තේරුම් ගන්නට පුළුවන්. අම්මා ගෙදරට එනකොට ළමයි ටික බය වෙනවා නම් ළමයි ටික දුවනවා නම් ළමයි වැළඳගන්නේ නැත්තම් ඒ අම්මගේ ස්වභාවය තේරුම් ගන්නට පුළුවන්. ගෙදරට ගොඩ වේගෙන එනකොට ගේ ඇතුළේ ඉන්න අයට බනගෙන එනවා නම් ගෙදර ඉන්න අය කල්පනා කරන්න එන්නේ නැති තරමට හොඳයි කියලා. ඒ නිසා ඔබ කල්පනා කරන්නට හැම වෙලාවෙම මිහිරි වචන කතා කරන්න ඕන. හැම වෙලාවෙම මිහිරි වචන කතා කරන්න ඕන. ඒ මිහිරි වචන කතා කරනකොට තමන්ගේ හිතත් මිහිරි වෙනවා. තමන්ගේ ගතත් මිහිරි වෙනවා. තමන්ගේ හිතත් මිහිරි වෙනවා. ගතසිත දෙකම ප්‍රබෝධමත් වෙනවා. ඒ නිසා ඔබ කල්පනා කරන්නට බුදුහාමුදුරන්ගේ ධර්මය එදාට වගේම අදටත් අදට වගේම හෙටටත් අවුරුදු 5000කටත් අවුරුදු 10000කටත් අවුරුදු ලක්ෂයක් දක්වා උනත් එකාකාරව බලපවත්වනවා. කොහොමද බලපවත්වන්නේ? මේ ශාසනය තුල භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නකම් මේ ශාසනයෙන් භික්ෂුන් වහන්සේලා නැති වෙන්නේ අවුරුදු 3000ෙන්ද 4000ෙන්ද 5000ෙන්ද 10000ෙන්ද ලක්ෂෙන්ද එදාට මේ ශාසනය අවසానයි. ඒ නිසා භික්ෂුන් වහන්සේලා රැක ගැනීම තමයි ශාසනය රැක ගැනීම වෙන්නේ. අද ඉන්දියාවේ ශාසනය පවතින්නේ නැහැ. ඔබ ගිහිල්ලා නටබුන් වන්දනා කරලා එනවා. හැබැයි ශාසනය නැහැ. ශාසනය පවතිනවා කියලා කියන්නේ ඒ රට තුල ඒ ජාතිය තුල භික්ෂුන් වහන්සේලා ජීවත් වෙන්නට ඕන. උන්වහන්සේලා තමයි ධර්මය පාඩම් කරගන්නේ, ධර්මය දේශනා කරන්නේ. ඒ විතරක් නෙවෙයි ඔබට ධර්මය කියලා දෙන්නේ. විහාරේ වැඩ ඉන්න පිළිම රත්නය, අපි කියන්නේ ප්‍රතිපිළිමය කියලා. ප්‍රතිපිළිමය මේ ශාසනය රකින්නේ නැහැ. ඒ වගේමයි චෛත්‍ය මළුවේ වැඩ ඉන්න චෛත්‍ය රාජන් වහන්සේ මේ ශාසනය රකින්නේ නැහැ. ඒ වගේම බෝධි මළුවේ වැඩ ඉන්න බෝධිරජාණන් වහන්සේ මේ ශාසනය රකින්නේ නැහැ. පුස්තකාලේ වැඩ ඉන්න අපේ ත්‍රිපිටකය මේ ශාසනය රකින්නේ නැහැ. මේ ශාසනය රකින්නේ කවුද? බුද්ධ ප්‍රතිමාවත් රැකගෙන, චෛත්‍ය රැකගෙන, බෝධින් වහන්සේ රැකගෙන, ත්‍රිපිටකය රැකගෙන, පන්සලත් ආරක්ෂා කරගෙන භික්ෂුන් වහන්සේලා ශාසනය තුළ වැඩ ඉන්නවාද? යම් තාක් කාලයක් පුරාවට, ඒ තාක් කාලයක් පුරාවට මේ ශාසනය පවතිනවා. ඒ නිසා ශාසනය පවත්වා ගන්නටත් ඔබ මේ වස් කාලයේදී අරමුණු කරගන්නට ඕන, කල්පනා කරන්නට ඕන. එතකොට නැවත නැවත ඔබට පින් සිද්ධ කරගන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අද දවසේදී මම ඔබට මතක් කරන්ට යෙදුනේ ලෝතර බුදු පියාණන් වහන්සේ අංගුත්තර නිකායේ රෝග සූත්‍රයේදී භික්ෂුන් වහන්සේලා මුල් කරගෙන දේශනා කරන්ට දිච්ච දේශනාව. ඒ දේශනාව තුළ බුදුහාර මතක් කරන්ට යෙදුනා පුද්ගලයෙක් අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පහක් දහයක් විස්සක් තියක් හතලියක් පණහක් සීයක් කාලයක් කායිකව නිරෝගීව හිටියත් ඒ පුද්ගලයාට මානසිකව නිරෝගීව ඉන්න තියෙන සම්භාවිතාවය අඩුයි. එහෙම පුද්ගල සමූහයක් අතර යම් ප්‍රමාණයක් ඉන්නට පුළුවන් මානසික නිරෝගී භාවය තියෙන. හැබැයි මේ මිනිසුන් අතරම ඉන්න රහතන් වහන්සේලා හැර කියලා බුදුහාර මතක් කරනවා. ඒ නිසා කායික නිරෝගී භාවය තියෙන්නට පුළුවන්. මානසික නිරෝගී භව දුර්ලභයි. දුර්ලභ වෙච්ච මානසික නිරෝගී භාවය ඔබ එකතු කරගන්න, ඔබ රැස් කරගන්න. මානසික නිරෝගී භාවය ඔබ වඩන්න, මානසික නිරෝගී භාවය ඔබ ආරක්ෂා කරන්න. ඔබ හැම දිනාටම ධර්මදේශනාමය පින්කමේ හේතුවෙන් ජාතියක් නැති, ජරාවක් නැති, ව්‍යාධියක් නැති, මරණයක් නැති, සදාකාලික සැනසීම ඇති අමෘත මහ නිර්වාණ සම්පත්තිය පිණිස උතුම් සද්ධර්ම දේශනාව එකසේ හේතු වේවා, වාසනා වේවා, පාරමිතාවක් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤාන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරන්ති. දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතු.

0: සියත බණමඩුව සියත බණමඩුව
1: මෙවර දේශකයානෝ ශාස්ත්‍රපති පූජ්‍ය දෑරංගල පදුම ස්වාමින් වහන්සේ.

0: දැන් වෙලා උදේ 7:53.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
1: අම්ම සල්ලි දාන්නද?
0: ඔව් සල්ලි දාන්න.
1: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
0: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
1: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වය, විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13-19 අදම අමතන්න. ලංකා රේටින් BBB - Stable Outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
3: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
4: සුබ දවස.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
4: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
5: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
8: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිමි රැකවරණේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන්
3: ආෆ්ටර් ලෙවල්ස් මොඩර්න් ලීගල් වර්ල්ඩ් එකට ප්‍රිපෙයාර් වෙන්න කැමතිද? LLB ඔනර්ස් උපාධි පාඨමාලාව දැන් ස්ලිට් වෙතින් දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond
9: බොහෝසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.

0: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත්ෑකි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
2: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයේ පරිසං කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
3: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
5: ආගිල්ස් ෆුඩ් සිටි වෙතින් 43 වන සංවත්සර සමරුවට මෙගාවට්ටම්. එන්ජොයි සුතු පොල් තෙල් ඉතිරි රුපියල් 360යි. ගෝල්ඩි චිකන් සොසේජස් වැලියු පැක් ඉතිරි රුපියල් 270යි. එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ඉතිරි රුපියල් 115යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 95යි. ආගිල්ස්
3: ෆුඩ් සිටි කන්නාඩි අමතක වෙලා නේ.
6: අම්ම සල්ලි දාන්නද?
3: ඔව් සල්ලි දාන්න.
6: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්ම කන්නාඩි වෙන්න.
3: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
5: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම මතන්න. ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකී. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජිකී.
1: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
7: ලොතරැයියේ පෙරළි කරන NLB මෙගා පවර්. දැවැන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම ලොතරැයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
8: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ. දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
4: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.

0: यह था टॉप स्टोरी
1: नागोड प्रदेशे वेडिवेदुनु कांतावाक में आए කළුතර නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිදු වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි හිමිකරුගේ බිරිඳද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය නවවන දින උදෑසන අතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු අදාළ අවන්හල ඉදිරිපිටදී ඒ හිමිකරුට සහුගේ බිරිඳට වෙඩි තබා පලා ගොස් තිබුණා. පොලිසිය පැවසීම ප්‍රහාරයෙන් අවල්හ හිමිකරු එම ස්ථානයේදීම බිය ගිය අතර බරපතල තුවාල බොහුගේ බිරිඳ නාගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටියදී අදාළයුම මෙලෙස ජීවිත පොලිසිය පැවසුවේ මියගේ කාන්තාව දොඩංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 52 විරිදි අයෙකු වන බවයි. වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු ඒ අත්අඩංගුවට ගෙන තිබෙනවා. දැන් විදෙස් පුවතා. යුක්රේනයට නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට කාලය පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. අමෙරිකානු ඩීසල් ගිවිසුම සම්බන්ධයෙන් යුක්රේන ජනපති වලාදිමිර් සෙලෙන්ස්කි දැක් වූ විවේචනයට ප්‍රතිචාර දක්වමින්
0: Top story. Anugrahaya.
2: ඔන්න දේවුනත් මං හරි කෙලින් මිනිහෙක්.
3: ඔව්. පේනවා.
2: ඇයි?
3: ඔයා කෙලින් උනාට ඔයාගේ වාහනේ යන්නේ ඇදේටනේ.
2: මොකක්?
3: ස්ටියරින් එක එක පැත්තක වාහනේ තව පැත්තක.
4: ස්ටියරින් වීල් එක වයිබ්‍රේට් වෙනවද? බම්ප්ස් වලදී නොකින් සවුන්ඩ්ස් ඇහෙනවද? ටයර් සමානව ගෙවෙන්නේ නැද්ද? එහෙනම් ඔබේ vehicle එකේ suspension සහ steering කොටස් check කරගන්න වෙයි.
5: 40 වසරක DSL විශ්වාසය සමග 355 suspension and steering parts. එමවක් නැති ගමනකට විශ්වසනීය තීරීම. 40 වසරක DSL විශ්වාසය සමග.

මෝනින් උදේ 8යි විනාඩි 9යි අද මං තනියම නෙමෙයි යන්නේ චූටි යාළුවෙකුත් ඉන්නවා ඒ යාළුවව ඉස්සරහට සියතෙම්ම ඔයාට අහන්න ලැබෙයි ඔයත් එක්ක කතා කරයි ඉතින් මම මේ වෙනකම්ම මම හිතන්නේ උඩරිම විනාඩි 5ක් කතා කරන්න නැතිව ඉන්න ඇති අපේ ස්ටුඩියෝ එකේ බීම් එකේ හොඳටම කතා කර කර හිටියේ අපේ නිවුස් එක්කත් ඉන්නවනේ නේද ලැබෙන්නේ මොන වගේ වෙලාවක්ද අපි හැම වෙලේම බලන්න ඕනේ අපේ මේ ඉනර් පීස් එක රිලැක්ස් එකේ සතුටින් දුකක් ආවත් කේන්තියක් ආවත් කනෙක්ට් අර අපි කියන්නේ මූණට කියන්න ඕනේ කියලා එහෙම කියන්න යන්න එපා අර තප්පර 10ක සෙල්ලම තියන්නේ සයිලන්ට් වෙන සෙල්ලම අන්නේ සෙල්ලමට ගිහිල්ලා ඔයා චුට්ටක් ඉන්න නිහඬව ඊට පස්සේ ඔයාගේ එනර්ජිස් බූස්ට් වෙන්න පටන් ගන්නවා ග්‍රෝ වෙන්න පටන් ගන්නවා ඔයා හිතන්නේවත් නැති විදිහට පොසිටිව් පැත්තට හැබැයි වීකෙන්ඩ් එක කියන්නේ ඕවම හිතන තැනක් නෙවෙයි නේද සැනසීම ඉන්න ඕනේ වැඩිපුර නිදා ගන්න ඕනේ යාළුවෙක් එළියට යන්න ඕනේ හැබැයි කවමදාක්වත් ඔයා ඔයාව අමතක කරන්න එපා එන්න උදේ 11 වෙනකන් 0711 98 2 98 4 එක්ක

ඔහු ඉතින් ඒ මැසේජයකුත් දාන ගමන්න පැතුනක් ඔයාටයි විශ්මිටයි සන්ඩේ අද වීකෙන්ඩ එකේ සැහැල්ලුවෙන් රිලැක්සකේ ඉන්න පුළුවන් කතා කරන ගමම්ම සියතහන් ඉන්නෝ නිතේ.

0: කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
1: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත්ය කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිනිය රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ශීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ. ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718492492 0711327477. Global University Partners, නොම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7.
3: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
4: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් පැදගනි, කල් පවති. අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.

0: මිස් හොද්ද කූල්ද
1: කූල් මොකද මම හොට්න
0: ඒකන ඇත්ත මිස් මිස් දැකල පුරුදුයුත් වගේ
1: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමරුට අහල පුරුදු ඇති
0: අඩි මිස් සුදු කොච්චි
2: Hot and spicy with Sudu Kochi. Kochi.
3: Moon Siyatama Havasa Dekata Sudu Kochita. Kochita.
0: Miss, miss. Excuse me, miss.
1: No, no, no. Ummanang showtime ke de vitarai.
4: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ස් සහ හවුස්කීපින් MK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
5: 037 2 370 370
4: සියතර ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
6: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක
4: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්
6: නෑ මට වට දෙයක් කියන්න තේනවා ඔයා ප්‍රී වෙලාවක අපි හම්බෙමුද
5: එයත් ලස්සනයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්
4: සියත සතියක්

නෑ, සිංදු අහන්න කලින් අපි චුට්ටක් කතා කරන්න ඕනේ. උදේ 8යි විනාඩි 28යි මැසේජස් ගොඩාක් ඇවිත් තියෙනවා. එකකටවත් රිප්ලයි කරේ නෑ මං. මට හිතුණා රිප්ලයි එක ඔන්න යාම දෙන්න ඕනේ කියලා. සුබ උදෑසනක් වේවා කියලා මැසේජ් එකක් එවලා තියෙන අපේ සුබනි දලුකොටුවේ ඉඳන්. දලුකොටුවේ ඉඳන් සමා වෙන්න. ලස්සන සින්දුවක් දෙන්නලු. මේ ලෑස්ති කරගෙන ලස්සනම සින්දුවක් තමයි. එයාගේ හස්බන්ඩ් සුසන්ත පුතාලා තේමිය ඉඳුවර මෙන්න මේ කට්ටියවත් එකතු කරගන්න කියනවා. එහෙම්මම මං යනවා පිළියන්දලට. පිළියන්දලේ ඉන්න අපේ නදී වෙනද වගේම සිය තහගෙන ඉන්නවා. ගුඩ් මෝර්නින් නදී. හස්බන්ඩ් දුමින්ද, දෝනි මහේෂා මාවත් එකතු කරගන්නලු. ලස්සනම ලස්සන සින්දුවක් දෙන්නලු. හහ දෙන්නම් දෙන්න. මේ සින්දුව හොඳයි හොඳයි. එතකොට ඉන්නවා අපේ චන්ද්‍රා ආන්ටි ගණේ මුල්ලෙන්. විශ්මි පුතේ සුබ උදෑසනක්ලු. සුබ උදෑසනක්. උදෙම්ම මිහිරි කටහඬක් ඇහුණලු. මගේ වොයිස් එක ඇහිලා තියෙන නේද? Thank you so much. ආන්ටිවත් එකතු කරගන්නම්. එතකොට තොටුපළ චන්දන සුභානි හර්ෂණී ලස්සන සින්දුවක් දෙන්න. ජය වේවා. ඔයාටත් ජය වේවා. සරත් චන්ද්‍ර ඩයස් ගලේ කඩේ රයිගම ඉඳලා තමයි මැසේජ් එක එන්නේ. තව එක්කෙනෙක් එකතු කරගන්න ඕනේ අනි. ඒ තමයි ආන්ටි දයාන ඉන්න අදත් අපි වහගෙන. ඔයාව අතේ ඉඳන් අහන් හිටියා මැනිකලු. Thank you so much. දිගටම අහන්න බැරි වුණාට දැන් අහගෙන නෙනේ දින්නේ. කමක් නෑ, වැඩ ටික කරගන්නක පරිස්සමෙන්. අනිත් අයව තිමීට ඉමීට මතක් කරන්නම් මේ ලස්සනම සින්දුව අහලා. හාද? හා නේද? මැසේජ් එකක් දාන්න සිය තහන් නම් ඉන්නේ 0711982274 අපේ WhatsApp නම්බරකට. විශ්මිනවා උදේ 11 වෙනකන් මේ විදිහටම

0: දම්බලා උදෑටයි විනාඩි 33යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ස්මාර්ට් මරුපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපල් සිටින්.
1: කාගල්ස්වුඩ් සිටි 43 වැනි සංවත්සර සමරුව වෙනුවෙන් වාසනාවන්ත ජයග්‍රාහකයන් 43 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා කාගල්ස් gift voucher දිනා ගැනීමේ අවස්ථාව. තවත් රුපියල් මිලියන 10ක් වටිනා ක්ෂණික බිල් වයි පවුච් ජයග්‍රහණය කරන්න. කාගල්ස්වුඩ් සිටි
2: හිනාවෙන්න මෙන්න වෙලාව.
3: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
4: Okay.
3: Rest.
4: Resting.
3: Resting වගේ આવත් ඉතින් එක ඉවරයි.
5: මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive.
6: අනුග්‍රහයෙන් පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: සුබ දවසක්.
11: අලුත් වෙලා.
10: පහසු වෙලා.
11: තෑගි වැඩි වෙලා.
10: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
12: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
13: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
16: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා
17: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
18: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නවමානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4 700 678.
19: ඕනම කැමක් temperature කරගන්න තනියම බටල්වත්තපට
1: real mapat experience එකකට නැල්වත්තපට
7: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 road රථය David Pieris e-mobility වෙතින් 011 4 700 750.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එක ගත්තේ.
4: LOLC finance හරියන්න හරිම තැන.
11: වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
3: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
10: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 544 5000.
2: දැන් වියජෙටෙක් කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
12: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
13: Let's Vietjet.
5: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
8: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
0: Avance Ken Pona Deyak Adagivanna Ganna.
15: Avance Ticken Ticka Pay.
17: Freelance Obavinwinma Nirmaniyakala Combank Big Plus Account Ticken PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
9: අදම combank.lk වෙත පිවිසෙන්න.
16: Stars Milan Pasta.
14: ජීවන පිටවල ගුණේ පරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා star කෙනෙක් කරන්න.
16: Stars Milan Pasta.
19: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
18: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
10: ගුවන් ටිකට්පත් visa පහසුකම් portal wen kirim සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels.
1: මෙන්න ප්‍රශ්නය. මේ අතරින් ලොව ගැඹුරුම මිරිදිය විල ලෙස සැලකෙන්නේ 1. Baikal විල 2. Superior විල.
7: Baikal විල
15: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න. හෝමාගමි හෙසඳු රශ්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 152 අපිට WhatsApp කරන්න.
20: පොකට් මනි.
15: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.

ඔන්න ඇහුවා වගේම තව ලස්සන සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්නවා. ගොඩාක් අය උදෙන්ම නැගිටිනවා නේද? මට නම් හරිම සතුටේ. දැන් නැගිටිච්චි. නැගිට්ට නැගිටලා ඉන්න කට්ටියකුත් ඉන්නවා. ඒ කට්ටියවත් එකතු කරගන්න. අම්මේ වෙලාව නම් වෙලාව, මොනිටරින් නම් මොනිටරින්. හනේ හනේ KTH. Good morning. ආදරේ කපැත්තේ නම් ආවේ නැද්ද කොහෙද? දවස් දෙක තුනක්ම. 7:02, 7:53, 8:03, 8:09, 8:13. මේ වෙනකන් කිව්ව හැම වෙලාවකම මගේ මොනිටර් කරලා තියෙන KTH. අන්න loyal listeners ලසියතට ඉන්න. විශ්මිත ඉන්න. බොහොම සතුටුයි. Very good. එතකොට මාවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ශාක්‍යද? ඔයාව එකතු කරගන්න අනිවාර්යෙන්ම. සුබදාසනක්. අපි ජායලලු. ජායල නිවන්දම. ඔයා දන්නවද? මගේ ගෙවල් පාස් කරන් තමයි ඔය නිවන්දමට යන්නේ. දැන් ගෙස් කරන්න බලන්න මම මොන පැත්තේද කියලා. ජායල බෝඩ් එක මම දන්නවනේ අනේ. වියතලාවේ මහත්තයා ඉන්නේ. එතකොට ළමයි දෙන්න උමින්දු, ඉනෝද්‍යා. ඉනෝද්‍යද? සත්සර, කිරුලි, හිමංචා, සත්සරණි. මැසේජ් එකේ වන්නේ සන්ධ්‍යා. Thank you.

0: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
1: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
0: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
1: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
2: Sri Lanka tour of Pakistan 2026.
3: එම මොබිස්තයි විස්තරංගය අද සමසහය ඉතිහාසික
4: සියත ටීවී තුලින් සජීවීව
5: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
6: After Worlds Construction Field එකේ smart career එකක් හොයනවද? එහෙනම් slit BSc honors quantity survey in degree එකට enroll වෙන්න. Apply කරන්න www.slit.lk. slit evolve beyond.
7: වාර්තා පිට වාර්තා සම්බන්ධ කෝටි 8 NLB දනරිත හමේ දුතරයි රුපියල් කෝටි 13.9 ඉක්ම වූ දැවන්ත සුපිරිතයග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහත්තන සම්පත තන නිධානය වෙනදීගෙන ඔබත් කෝටිපතියෙක්
8: වන්න. පුතේ කන්නාඩි අමතක වෙලා නේ.
9: අම්ම සල්ලි දාන්නද?
8: ඔව් සල්ලි දාන්න.
9: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්ම කන්නාඩි වෙන්න.
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
10: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර ධනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.19 අදම අමතන්න.
11: ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා ධනපතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයකි.
12: බලන්නකෝ මල්ලී අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
13: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
12: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ.
13: ඒකනේ මිස් අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්ය සෙට් එකනේ ඔටෝ කියන්නේ.
14: ඔටෝ බාත්ය පවතී සෑමදා.
15: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
16: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
17: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
18: Hi guys. මේ කතාව කලින් අහලා නැත්තම් බක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන MyWays.
19: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
18: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා MyWays එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එක ගියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
19: අඩුයි?
18: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
19: පේනවා පේනවා.
18: ඊළඟට තියෙන රසවත්ම කැල MyWays app එකට බයික් 3 wheel car van මුලදිම රෙජිස්ටර් කරන driver partnersලට commission subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොළඹ එකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා.
19: MyWays app එක මාසෙකට දාගෙන බලන්න.
18: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
20: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
19: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
20: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
19: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
20: තේරුම් ගැනීමයි සැනසීමයි.
19: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: Kolkata top story.
1: දැදරුවේ ජලාශයේ වාන්දුරට විවෘත කෙරේ. පවතින වර්ෂාපතනය හේතුවෙන් දැදරුවේ ජලාශයේ වාන්දුරට හතරක් අඩි දෙක බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පැවසුවේ තප්පරයට ගණ අඩි 5600ක ජලධාරිතාවක් නිකුත් කිරීමට තීරණය කළ බවයි. ජලාශයේ පහළ ප්‍රදේශවල දැදරුවේ භාවිත කරන ප්‍රජාවට මේ පිළිබඳව විමසිලිමත් කටයුතු කරන ලෙසයි වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජලවිද්‍යා අංශ ඉංජිනේරු SMPST හේරත් පැවසුවේ.
2: අම්බේවිල, කන්දියල් සහ බොඹුරුවෙල ජලාශයේද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ යාන්ුවේ සහ රාජාංගන ජලාශයේද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුව ජලාශයේද, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වාන්නල ජලාශයේද පවතිනවා. මෙම වාන්දොට විවෘත කර ඇති ජලාශ පිළිබඳ සඳහන් කළොත් යාන්ුවේ ජලාශයේ මේ වන විට වාන්දොට තුනක් අඟල් භාගයේ බැගින් විවෘත කර තප්පරයට ගණ අඩි 70කට ආසන්න ප්‍රමාණයක් යාන්ුවේ වෙත නිකුත් කරමින් පවතිනවා. රාජාංගන ජලාශයේ වාන්දොට දෙකක් අඩි 5 බැගින්ද, වාන්දොට දෙකක් අඩි 4 බැගින්ද, වාන්දොට දෙකක් අඩි 2 බැගින් විවෘත කර තප්පරයට ගණඩි 5400කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට කලාවය වෙත නිකුත් කරමින් පවතිනවා.
0: සියතා top story. අනුග්‍රහය.
3: වැදුනේ නේද? මොකද්ද මල්ලි? පෙනිපෙනි ඇවිල්ලා වැද්දුවනේ. නෑ මේ බ්‍රේක් පොඩ්ඩක් එහෙම වුණා. බ්‍රේක් එක එහෙම වෙන්න බෑනේ මල්ලි. බ්‍රේක් කරනකොට කන්ෆිඩන්ට් එකෙන් නවත්තන්න පුළුවන් වෙන්න ඕන.
4: බ්‍රේකින් පර්ෆෝමන්ස් එකේ පොඩි වෙනසක්වත් ඉග්නෝ කරන්න එපා. පාරේ හැම මොහොතකම කන්ෆිඩන්ට් බ්‍රේකින් වෙනුවෙන් BITVS බ්‍රේකින් කම්පනන්ට්ස්.
5: 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින් විශ්වසනීය ධාවනයකට.

ഗുഡ് മോർണിംഗ്. ഉദയം 9:00 വിനാടി 9:00. ദേവനി പയർ സിയത വീക്കെൻഡ് കെ സത്യ അന്തേ വിഷ്മിത് എക്ക സിയതാണ് ലസ്സന സിന്ധുവക്കും പട്ടാങ്കത്ത മേ പയർ രുകാന്തകെ മിഹമ കഥാ കരണ ദിൽക്കിഗെ മങ് ആസമ കരണ സിന്ധുവകട മേ അഹന്നകോ. අපි හැමෝටම තියෙන ආස දේවල්, අපේ හිතේ තියෙන ගොඩාක් දේවල්, හොබීස් තියෙනවා, කරන්න කැමති දේවල් තියෙනවා, අපි යන්න ආස දේවල් තියෙනවා, යන්න ආස තැන් තියෙනවා, කන්න බොන්න, අඳින්න පළඳින්න, මේ හැමදේම අපි ආස කරන දේවල්, ආදරය කරන දේවල්. හැබැයි කවුරුම හරි කෙනෙක් හින්දා ඔයාගේ ආස කරන දේවල් ඔයාගේ ඉන පීස් එක බ්ලොක් කරගන්න එක සුදුසුයිද? කවුරු හරි ඒව නවත්තන්න හදනවනම් නෑ, මේක ඔයාට ගැළපෙන්නේ නෑ, ඔයා ඒව කරන්න යන්න එපා, මේක ඔයාට හරියන්නේ නෑ. ඒ වගේ නෙගටිව් වයිබ්ස් දෙනවනම් කරුණා කරලා ඒවලට ස්ටොප්, රෙඩ් ෆ්ලැග් එකක් දාන්න. ඒ වගේ කට්ටිය ඔයාගේ ළඟින් තියා ඔයාගේ හුලඟක් වෙන තැනකවත් ඉන්න හොඳ නැති අය. මිනිස්සු තරහ වෙයි, කතා කරන එක නැති කරයි, අඩු කරයි, ඔයාව රිද්දයි, ඒ හැමදේම කරන්න දෙන්න. මොකද ඔයා කියන්නේ තැලෙන්න තැලෙන්න වැටෙන්න වැටෙන්න පුදුමාකාර ශක්තියක් තියෙන කෙනෙක්, කැමති දේවල් කරන්න. ඒ හැමදේටම ශක්තිය තියෙන්නේ ඔයා ළඟ විතරමයි. ඉතින් වීකෙන්ඩ් එක කියන්නේ ඒ හැමදේම රීස්ටෝර් කරගන්න පුළුවන්, අලුතින් දේවල් එකතු කරගන්න පුළුවන්, හිතන්න පුළුවන්. ලස්සන දවස් දෙකක් නේද? එන්න උදේ 11 වෙනකන් අනිත් දේවලුත් කතා කරමු. මං විශ්මී.

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: අපේ රජය සම්පූර්ණයෙන්ම කැප වෙලා ඉන්නේ සුන්දර අනාගතයක් සෑම පුරවැසියෙකුටම උදා කර දෙන්න.
2: හැබැයි දුප්පත්කම වෙනුවෙන් දුප්පත් ජනතාවට ලබා දෙන අස්වැසුම තීන්දුව කරේ විද්‍යාත්මකව නෙවෙයි.
0: බුද්ධියට විමසන්න දෙන සටහන් ඇත්තටම සත්‍යද?
3: කුරහන් බැපුරුවා නම් කුරහන් තමයි එන්නේ.
4: තෙල් මිල ඉහළ යන වාරයක් පාසා රටේ තෙල් මිල වැඩි කරන්න නම් මොකටද ආණ්ඩුව
5: කතා කරන්නේ? ඉංග්‍රීසියෙන් බැරි නම් සිංහල භාෂාවෙන් කතා කරන්න.
6: රන් කරාපු උකසටදී රැට කාල දාපිය.
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට.
7: Ladies and gentlemen, welcome to Bank of Thailand.
8: හයි, මම ෂේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
9: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7192.7.27.77.
10: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
11: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
12: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
11: අවන්ස් ටිකෙන් ටික පේ.
13: ඔඩියල්ස් ෆුඩ් සිටි වෙතින් 43 වන සංවත්සර සමරුඹට බෙගාවට්ටම් ෆොන්ඩ්‍රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 210යි. ගොත්මලේ ප්‍රොසෙස් චීස් ඉතිරි රුපියල් 200යි. විවා මොල්ට් පවුච් ඉතිරි රුපියල් 230යි. Lux Radiant Glowing Skin ඉතිරි රුපියල් 180යි. Kagels Food City.
14: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
15: අම්ම සල්ලි දාන්නද?
14: ඔව් සල්ලි දාන්න.
15: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
14: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
10: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය Development Finance. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- Stable Outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජිකයකි.
16: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න. ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45% දක්වා සුවිශේෂී වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
17: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
18: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
17: ඔයත් පොකට් මනි අහනවද?
18: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
17: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
19: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
17: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
19: දැන්ම පොඩ්ඩකේ 9යි 10යි 0.714යි 151යි 151ට WhatsApp කරන්න.
17: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 පොකට් මනි අහන්න.
20: සියත පොකට් මනි
21: අනුග්‍රහය.
14: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
15: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
10: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය Development Finance. ලංකා රේටින් BBB- Stable Outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ යෝජනා ක්‍රමේ සමාජිකයකි.
0: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
22: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න. කළු සුදු සහ පැතලි චරිත එකම වේදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින් නගරයක්.
23: මට එහෙම ඕන නෑකි. මට එහෙම ඕන මම මේ මිහිර කසාද වෙනගන්න නෑනි.
22: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
24: සියත ටීවී තුලින්.

හරි හරි දේවල් තමයි වෙන්නේ. සියතහන් ඉන්නවා, සියතහගෙන ට්‍රිප්ස් යනවා, ගිය ට්‍රිප්ස් වලින් ආයේ ගෙදර එනවා. තව කට්ටියක් ඉන්නවා, මේ දෙන්න නම් ස්පෙෂල් දෙන්නෙක්. හරිද? මට කියන්නේ නම් විශ්මිනන්දි කියලා. හැබැයි හරිම හොඳ බබාලා දෙන්නෙක්. ඔන්න අදත් ඒ දෙන සියත FM මහගෙන ඉන්නවා කියලා එයාගේ අම්මි මැසේජ් එකක් දාලා තිබ්බා. ගුඩ් මෝර්නින් විශ්විනාංගි පැටියෝ. ඔන්න අදත් උදෙන්ම අපි ඔයාව අහන් ඉන්නේ ඔක්කොම කට්ටිය. මට කවදාවත් අමතක වෙන්නේ නැති අර බබාලා දෙන්න මං කිව්වේ. හොඳම බබාලා දෙන්න මෙනුදි ඇන් යනුදි. ඔන්න සියත FM මහන් ඉන්නවලු. හස්බන්ඩ් කසුන්වත් එකතු කරගන්න. කට්ටිය ඉන්නේ මාතර. එතකොට පවුලේ ඔක්කොම මාත මාව ආදර විශ්මිනාංගිවත් එකතු කරා ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා. මං හිතනවා මේ සින්දුවට කට්ටිය කැමති වෙයි කියලා. ඉතින් සශී ඔයාගේ මැසේජ් එකට තැන්ක් යූ. ඔයාට ඉන්නේ හරියටම ඒන්ජල්ස්ලා දෙන්නෙක් නේද? මට කියනවා මේ බබාලා දෙන්න කන්නේත් නැතුව ඉන්නවලු. හැබැයි බලන්නකෝ දැන් අම්මි දැම්මට කවන්න කියයි. හරිද? ඒ තරමට මට ආදරේ කියලා මම දන්නවා. මාත් ඔයාලට ගොඩක් ගොඩක් ගොඩක් ගොඩක් ආදරේ. සියතහන්නම් ඉන්නේ, මැසේජ් එකක් දාලා තියන්න.

0: දැන් වෙලාවද 9යි විනාඩි 36යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංක ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි. Dubai Cleaning and Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
1: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
0: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 377 370.
1: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල Cargill's Food City වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි, රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි, කිරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි. මෙම මිලක නම් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීමනා වළංගු වන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා තොග අවසන් වන තුරු පමණයි. සයිතයි
2: ඔස කල්පනා බාවෙලා පායලා රැපුලා
3: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
4: ඔයාට මෙහෙම හිතෙනවා.
5: අපි ආයේ හමු නොවෙන
3: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
6: සින්දු සියත අනුග්‍රහය.
7: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චක්කාරේ
6: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
8: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිම වූ සරණාපරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනස ගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 7534406. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
1: ස්මාර්ට් රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අපල් සිටින්.
9: ආසිනා මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
1: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,005, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් පැය කිහිපයක් ගන්න. DLB වාසි කොයින් කාටත් වාසි.
10: Heels within දැන් ඔබට හොඳම දීම නැසා වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 2.5% සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Coconut Ice Biscuit Brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ෆ්‍රෙෂ්ම දීම නැ Heels within පමණයි. Heels life එකම fresh.
11: බොහෝසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. AP Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
12: වෙන ප්‍රශ්නය මේ අතරින් ලොව ගැඹුරුම මිරිදිය විල ලෙස සැලකෙන්නේ 1. බයිකල් විල 2. සුපීරියල් විල.
13: බයිකල් විල
14: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න හෝමාගමේ හෙසඳු රශ්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්න. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
15: Yatha Pocket Money.
14: සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
16: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
14: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
16: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
14: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
17: Sri Lanka tour of Pakistan 2026.
18: එවම විශ්සයි විස්තරකය අද සමස 6:30 සිට
19: සියත TV තුලින් සජීවීව.
18: දිනන ක්‍රිකට් නම් සියත තමයි.
20: Siete, satiante.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. Kiehl's ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: Kiehl's Food City සතියන්තී අඩුම මිල පෙරළිය. ලොකු ලුණු කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 320යි. අපේ මිල රුපියල් 300යි. අරතාපල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 320යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් වූ හැකිය. මෙම දීම නවලංගු වන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා. තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
3: After A-levels, Loke top 2% researchers like Igna Ganna. Slit BSc Honours Biotechnology Degree Akata Enroll Venna. Pivisenna www.slit.lk. Slit. Evolve Beyond.
4: Hari Kyan Kyan. Iti Iti.
5: Sangeetha Kano. Moko Kaya Vidanda Dawal. Sangeetha Kano.
6: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
7: අනුග්‍රහය.
8: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
9: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
10: ලෝකෙ පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත top brands වලින් tires, battery, brakes, shock absorbers, spark plugs, clutches මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons.
11: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP finance වෙතින්. දැන් leasing එක පැය තුනෙන් LP leasing. අද තමයි හොඳම දවස.
12: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
13: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
12: ශ්‍රී ලංකේ රූරජනය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
13: සියත බික්ටවීන් ලෑටේ මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026 උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
14: ටයිටල් ස්පොන්සර්
15: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරුවෙන්න. බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
16: එන්චාන්ටර් The fragrance of French romance.
17: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
18: Sayanika piligat nishpadaneyak nisa thamai mama Off Mark Slim and Radiance Liquid Collagen ek recommend karan.
19: Off Mark's premium collagen pehapath nirogi sihin sirurak.
20: Aliya Resort and Spa Seagiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
21: Ah, siyata satyante.

උදේ 9යි විනාඩි 55. අන්තිම පැයට යන්න කලින් යාළුවෝ ටික දෙනෙක් ඉන්නවා. චුට්ටක් නටන ගමන් තමයි වීකෙන්ඩ් එකේ යා කට්ටියව එකතු කරගන්න ඕනේ. කට්ටිය ඉතාලි ඉන්නේ මේ චුට්ටක් මම කතා කරේ නැති වුණාම මම මේ හිතලා අමතක කරනවා. මට ඒ අයව අමතක වෙනවා. නැහැ නැහැ නැහැ. එහෙම කවදම දාක්වත් වෙන්නේ නැහැ. මොකද ඔයා අහන්නේ සියත. සියත අහගෙන මේ වෙලාවේ ඔයා මැසේජ් කරන්නේ කතා කරන්නේ විශ්මිය එක්ක. ඉතින් ඒ වගේ ලිස්න කෙනෙක්ව අපි කවම දාක්වත් අමතක කරන්නේ නැහැ. තේරුණාද සුජීත්? ගුඩ් මෝර්නින් විශ්මි මැනික. අපි තහගෙන ඉන්නෝ. දැන්නම් මතකද දන්නේ නෑලු අපිව. දවස පුරාම සිය තහන්නේ කියලා මං හොඳටම දන්නවා සුජිත්. Thank you so much ඔයාගේ මැසේජ් එකට, ඒ වගේම ඔයාව ඔයාගේ අම්මිව ගොඩාක් ආදරෙන් එකතු කරගන්නවා. ජගත් අදත් කවියක් කියවලා තියෙනවා. ඊළඟ පැයදී කනිවාරෙන් කියනවා. එතකොට good morning කියලා ලස්සන ෆොටෝ එකක් කියවලා තියෙනවා. ඔයාටත් good morning. එතකොට අපේ මාතලේ දේවිකා කියනවා, හඳකින් හදවත් සුවපත් කරන්නත්, වචනවලින් මිනිසුගේ හිත්වල ලස්සන මතක ඉතිරි කරන්නත් හැමෝටම බැහැ. විශ්මි, ඒක ඔයාට පුළුවන්ලු. ඔන්නේ, thank you so much දේවිකා. ආදරෙයි. කොහොමද විශ්මි? විශ්මි හොඳින්? ලස්සන සින්දුවකට මාවත් එකතු කරගන්න කියලා ලංකාවෙන් චුට්ටක් මම ෆ්ලයිට් එකක් අරන් යනවා පෝලන්ඩ් වලට. ලක්මාල් සුනෙත් තමයි අපි වහගෙන ඉන්නේ. Thank you so much. අපි ඊළඟ අලුත් පැයේදී අනිත් කට්ටියවත් මතක් කරමු. සිය තහන්නම් ඉන්න මැසේජ් එකක් එවලා තියන්න ඕනේ. හරිද?

0: සහ ජංගම දුරකථනයක් සවාගත් බවයි. සැකකරු අවුරුදු 24ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දේශාපරාධ කොට්ටාෂය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. සෞදි අරාබියේ රියාද් නුවර පිහිටකින් කාලේ ජාත්‍යන්තර ගුවන්තොටුපළට ලූ ප්‍රහාරයන් සැලකිලට ගනිමින් සෞදි අරාබියේ සිටින සිය පුරවැසියන් සඳහා විශේෂ ආරක්ෂක අනතුරු ඇඟවීමේ නිවේදනයක් ඇමරිකාව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය මගින් ඇමරිකන් රජය සිය පුරවැසියන් ගෙනිලා ඇත්තේ රියාදේකින් කාලේ ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ එයවට ප්‍රදේශ වෙත ගමන් කිරීමෙන් වළකින ලෙසයි. සෞදි අරාබියේ පිහිටි සියලුම ප්‍රධාන ගුවන්තොටුපළවල් භාවිත කිරීමේදී දැඩි ලෙස ප්‍රවේශම්වල ලෙසද එමගින් දන්වා සිටියා. යෙමන දේශ සීමාවේ සිට සැතපුම් 20ක සීමාව තුළ ගමන් කිරීමෙන්ද සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇත.
1: අනුග්‍රහය
2: මොකද අනේ මම ඊට කිව්වා ගෙදරට ඕන බඩු ටික බලලා ගේන්න කියලා. කිසි දෙයක් හරියට කරන්නේ මට නම් එපා වෙලා තියෙන්නේ.
3: වයිෆ් ගේ සද්ද නම් ඉවසන්න වෙනවා. හැබැයි වාහනේ සද්ද දාන එක නම් බලන් ඉන්න හොඳ දෙයක් නෙවෙයි. ඒක වෝනින් එකක්.
4: ගෙවිච්ච බෙල්ට් එකක් නිසා එන්ජින් එකට ප්‍රශ්න, බැටරි චාර්ජින් ප්‍රශ්න වගේම AC පර්ෆෝමන්ස් වලටත් බලපෑම් ඇති වෙන්න පුළුවන්. වසර 100කට වැඩි ජපනීස් මැනුෆැක්චරින් එක්ස්පර්ටිස් සමග
5: 40 වසරක DSL විශ්වාසය සමගින් Mitsubishi Belts 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.

හිතා ගන්න බෑ අපි හිතන දේවල්. හිතා ගන්න බෑ අපිට සිද්ධ වෙන දේවල්. හැබැයි ඔයා දන්නවා මේ ලෝකෙ ලස්සනම හාට් එක තියෙන ඔයාට වගේම සියතහන අපි හැමෝටම කියලා නේද? ඉතින් ඔන්න කවියක් ඇවිල්ලා තියෙනවා ජගත්ගේ. මට හිතෙනවා මේ පැය

රංගනේදි තමයි මේ කවිය කියන්න ඕනේ කියලා. අද ජගත් කියනවා මතක අතරින් කවම දාක්වත් නැහෙන යන්නේ මැකීලා විශ්මි යන නම හදවතේ අප නොමකෙනා ලෙස ඇඳීලා. සොඳුරු ලස්සන රුවති කෙල්ලව දිනක එන්නම් සොයාලා ඇවිත් පිළිගමි රෝසමල් මාලයක් ගෙලවට දමාලා. මේ මට රෝසමල් මාලයක්? හා, මං ඒකට නම් කැමති. බලමුක එහෙනම් නේද දවසක? අර අපේ කේටිච් ඉන්නවනේ, එයා කියනවා කියනවනේ මේ ඔක්කොම මැසේජස් ටික ඩිලීට් එවරිවන් කරගෙන. ඇයි මට කියන්න බැරව ගියානේ? මම කලින් පැය විතරන කිව්වේ මං අදාව යාළුවෙක් එක්ක කියලා. ඒ යාළුවවත් මං අර කිව්වා වගේම දවසක මේ විදිහටම අහන්න ලැබෙයි. ඒක තමයි අපේ තියෙන එකම සතුට. එහෙම එහෙම එද්දි අපි පුළුවන් තරම් එකමුතුව අපේ ටීම් එක වෙනුවෙන් උපරිම කරනවා, බෙදා ගන්නවා. ජීවිතත් ඒ වගේ තමයි. ඔයාගේ ළඟ ඉන්න මිනිස්සු එක්ක සතුටින් ඉන්න. මේ මොහොත ආය කවමදාකවත් ලැබෙන්නේ නැහැ. මේ අපේ අන්තිම මොහොත කියලා හිතාගෙන සතුටින් ජීවත් වෙන්න. ඔයාට හැමදාම සතුටින්ම ජීවත් වෙන්න පුළුවන්. තේරුණාද? ඉන්න ඕනේ උදේ 11 වෙනකන්.

0: ජාතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සින්දුවක් කියන්න බෑ කියලා කොහෙවත් නැහැ. එහෙම නීතියක් කොහෙවත් නැහැ. ගීතයේ අයිතිය පිළිබඳ සාකච්ඡාව ඇතුලේ විශේෂ කමිටුවක් දාලා ඒ කමිටුව හරහා දැන් අපේ තියෙනවා ජාතික බුද්ධිමය දේපළ කාර්යංශයේ තියෙනවා කවුන්සිල් එකක් එක්ස්පර්ටිස් ලගේ ඒ අය හරහා දැන් අපි ඒකට මොකද්ද කරන්න කියලා හොයනවා. ඒ නිසා ප්‍රශ්නේ ඉවර නැහැ. ගීත රචකයන් සහ සංගීතඥයන් එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනවා. ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ ඇසෝෂියේෂන් එකේ සමාජිකයන්ගේ බුද්ධිමය දේපළ පාවිච්චි කරන අය ගෙවීමක් කරන්න ඕන කියන එක කියනවා. හැබැයි ඒගොල්ලෝ තෝන් නැති වැඩක් උත් කරලා තිබුණා. මොකද ඒගොල්ලෝ මේ වැසිකිළියක සින්දු දැම්මත් එහෙම නැත්නම් කඩසාප්පක සින්දු දැම්මත් මගුල් ගෙදරක සින්දු දැම්මත් අය කරන්න ඕන මෙච්චර ගණන් නියම කරලා තිබුණා. එහෙම අයිතියක් ඒගොල්ලන්ට නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
3: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
2: ඔයත් පොකට් මනී අහනවද?
3: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ට පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
2: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
4: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි.
2: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
4: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 152ට WhatsApp කරන්න.
2: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
5: සියත පොකට් මනි
4: අනුග්‍රහය.
6: දැන් හොඳ නම් ඉන්නේ හොඳ අය.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සහාය ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
8: ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777.

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.
2: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
3: මිස් හොද්ද කුල්ද
1: කුල් මොකද මම හොට්නේ.
3: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුත් වගේ
1: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ, සමහරුට අහල පුරුදු ඇති.
4: Oh my god!
3: ඔටි මිස් සුදු කොච්චි.
5: Hot and spicy with සුදු කොච්චි.
6: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට.
3: මිස් මිස්, excuse me මිස්.
1: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
7: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් MK Global Lodge කුරුණෑකල. අදම කතා කරන්න
1: 0372 370 370.
6: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි.
7: ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව.
6: එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

උදේ 10යි විනාඩි 26යි මලෙන් උපන් කුමාරියක් නම් නෙවෙයි හැබැයි මෙයත් කුමාරිකාවක් තමයි ප්‍රින්සස් කෙනෙක් කියනා නේද මට හිතාගන්න බෑ නාවල පිටියට යන්නද මිරිහාණෙන් ඉන්නද කියලා මොකද මගේ ෆෝන් එක මගේ අතේ නැහැ ළඟ නැහැ මං ආයෙත් ෆෝන් එක අයින් කරා කොහේ හිටියත් ඇන්ජී thank you so much අමතක නෑ හැමදාමත් වගේම සීතහන් ඉඳලා විශ්මිව ඇහෙන්නේ කොයි වෙලේද ඒ වෙලාවට ඔයාගේ මැසේජ් එකක් එනවා මං ඒක දන්නවා thank you so much හැමදාමත් මං ළඟින් වගේම සීත ළඟින් ඉන්නවට ආදරේ ඇන්ජී ඇන්චු දෙන්නටම එතකොට මම මෙහෙම යන්න හදනවා කළුතර පැත්තට මලීෂා අහගෙන ඉන්නවා කාලෙකට පස්සේ වාගේ මැසේජ් එකක් තියෙන්නේ මං හරි නේද අම්මිවත් එකතු කරන් ලස්සන සින්දුවක් දෙන්නක් කි ධනිශ්‍රීගේ හරි රිද්මගේ හරි රිද්මගේ සංසාරේම ඒ හින්දා ප්ලේලිස්ට් එකේ තිබ්බා මට හිතුණා ඔයාව මේ වෙලාවේ තමයි එකතු කරගන්න හොඳම වෙලාව කියලා අනිත් මැසේජස් හිමීට හිමීට කියන්නම් සංස

0: සියතහන් එන වෙලා උදේ 10:36.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අපහසු වෙතින්.
1: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
4: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
3: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
4: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
3: තේරුම් ගැනීමයි සැනසීමයි.
4: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: එදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද, නටන උණු වතුරට එක් කර හුමාලයේ ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසක ෂණික සහනයට සමහන් SP බාම්, විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
2: සියයට සියයක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි ආරුපීඩී පොල්තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
3: කොකෝ ෆ්‍රයි ආරුපීඩී පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයි.
4: After levels AI driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන කැමතිද? එහෙනම් හරිම තැන ස්ලිට් business school apply කරන්න. පිවිසෙන www.slit.lk slit evolve beyond.
5: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය ACL fire guard wire then dump party ACL fire guard wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමිය.
6: මෙන්න ප්‍රශ්නය. මේ අතරින් ලොව ගැඹුරුම මිරිදිය විල ලෙස සැලකෙන්නේ 1. බයිකල් විල, 2. සුපීරියල් විල.
7: බයිකල් විල
2: ස්කූලේ 6 වසර ඉගෙන ගන්න හෝමාගමී හෙසඳු රශ්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් වින්නා. ඔයත් ස්කූලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න. දැම්ම 9යි කමයි වසරයි 0714 151 151ට අපිට WhatsApp කරන්න.
8: යත පොකට් මනි
2: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
10: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
9: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
10: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
11: Sri Lanka tour of Pakistan 2026.
12: දෙවි මොබිස්සයි විස්තරංගය අද සමස 6:30 සිට
13: සියත TV තුලින් සජීවීව
12: දිනන ක්‍රිකට් නම් සියත තමයි.

නම් පායන්න ඕනේ හිත සැනසෙන විදිහට, පිපෙනව නම් පිපෙන්න ඕනේ හරි විදිහට, ලස්සනට කොහේ හිටියත්. සතුටින් හිනා වෙලා ඉන්න ඕනේ මොන ප්‍රශ්නේ තිබ්බත්, මොන වැඩේ හිටියත්. හැබැයි අඬන්න ඕනේ නම්, දුක් වෙන්න ඕනේ නම්, අර පෙලක්කයි ඉන්න මන් දන්නේ යාළු. හැබැයි මං හිතන විදිහට තෙරපි එකක කොටසකුත් තියෙන, මං ඒක හරියටම හොයාගෙන ඇවිත් ඔයාට ඒ ගැන ලබන සතිය කියන්නම්. ඔයාට ලොකු දුකක් තියෙනවා නම්, අඬන්න ඕනේ කියලා හිතනවා නම්, ට්‍රස්ට් එක තියන්න පුළුවන් කෙනෙක් එක්ක කතා කරන්න. එහෙම නැත්නම් දුක හිතන සින්දුවක් අහලා හොඳටම අඬන්න, හොඳටම අඬලා ඒක රිලීෆ් කරන්න. ඊට පස්සේ බලන්නකෝ ඒ දේවලුත් හරියනවා. වැඩි විස්තර ලබන සතිය කියන්න. මට යන්න වෙලාව ඇවිත් තියෙන්නේ. හැබැයි යන්න කලින් ඉන්නවා විෂි බබා. ඔන්නේ ආ, ඒකනේ ඒකනේ, මං හොඳින් ඉන්නවා ශාලී. ඔයාට කොහොමද? ආදර එක අහන ගමන්ම ඔන්න වීකෙන්ඩ් එකෙත් වීකෙන්සිය තහන ඇවිත් ඉන්න අපේ ශාලී. වැඩ අඩුයිද ඉතින් අද? මං දන්න ඔයාට වැඩ අඩු වෙච්ච ගමන් ඔයා අනිවාර්යෙන් සියත පැත්තේ තමයි ඉන්නේ කියලා. Thank you so much. ආදරේ ඔයාටත් කොටාක් ශාලී. ඒත් එක්කම සින්දු නම් ඉතින් විශ්මිලෝ. සින්දුවක් කියන්නද? නෑ නෑ, සියත යන සින්දු ටික හරිම ලස්සනයි. ඒ සින්දු ටික අහගෙන ඉන්න නේද? KTH ඔයාගේ මැසේජ් එකට thank you so much. හරිම ලස්සනයි. නුඹව දැක නැතත් රේඩියෝවෙන් ඇසනේ හුරු පුරුදු හඬ, සිත නිවන නිහඬ සැනසෙල්ලකේ. නුඹේ සිනහව දැසින් නොදුටුවත් ඒ සිනහවේ සොඳුරු බව නුඹේ හඬ අතරින් දැනෙයි. තව ගොඩාක් තියෙනවා මට කියන්න, ටයිම් එක මදි. ඉතුරු ටික මට විතරක් ඇහුනොත් දැක්කත් ඇති. රේඩියෝ තරංග අතරින් හමු වූ නිහතමානී හදවතක හිමිකාරිය ආදරණීය විශ්මි, ඔබේ හඬට සවන් දෙන සෑම මොහොතකම හිතේ රැඳෙන්නේ ගෞරවයේ මුසු සොඳුරු හැඟීමක්. බොහොමත්ම ස්තුතියි. එහෙනම් මම ගිහින් යන්නද? හැබැයි සඳුදා රෑ 7 වෙද්දි ආදරය කරන්න, ආදරය අහන්න, ආදරය ගැන කතා කරන්න අනිවාර්යෙන් වෙන්න ඕනේ, හරිද? අනිත් මැසේජස් ටික ඔක්කොම අපේ අංජලීට බාරයි. ගිහින් එන්න.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්. ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: අනේ මෙහෙම නුනන.
3: හරි කියන්නේ. ඉතින් ඉතින්.
4: ඔය සංගීත කනවා. මොකද කෑවටත් දවල්ද? සංගීත කන්නේ.

0: අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස
2: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි DHCC බැංකුවක් ඔබේ වර්ධනයට.
3: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසී සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින්. හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්.
4: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ. අතම LP ෆිනෑන්ස් වෙන්න. දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින්. අද තමයි හොඳම දවස.
5: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
1: හොඳ ළමයා. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක්
3: කරනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි. කිරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නා වළංගුවන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සයිතයි
6: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
7: සියත Between Lady Miss World Sri Lanka 2026
6: ශ්‍රී ලංකේ රූ රජනියා නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
7: Theatre Between Lady Miss World Sri Lanka 2026
1: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
8: Title Sponsor
9: ඔබේ සමට දිදුලන දීප්තිය Twin Gala ගන්න Between Lady Racer එකට අදම මාරු Between Lady ඔබත් සැනින් දිදුලන්න
10: Enchanta The fragrance of French romance.
11: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
12: Sayanika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karanne.
13: Off Mark premium collagen pehapath nirogi sihin sirurak.
14: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
15: Theatre Delhi Dipaya. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
16: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
15: සමතන ඇති, සමට හමුව ඇති, දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
16: නෑ මට ඔයාට දෙයක් කියන්න තේනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
1: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට
17: සියත ටීවී තුලින්.
15: සියත සතියන්තය.

0: தியேட்டர் டாப் ஸ்டோரி.
1: ரியானா திருவலின் புத்கலியன் ஹத்தராக் மருட்டா. දිවිනේ ප්‍රදේශ කිහිපයක සිදු රයානතුරුවලින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. බණ්ඩාරගම හික්කඩුව හොරණස්ස හැඹිලිපිට යන ප්‍රදේශවල මෙම අනතුරු සිදු ඇති බවයි පොලිසිය පැවසුවේ. බණ්ඩාරගම ගල්තුඩේ ප්‍රදේශයේදී බණ්ඩාරගම දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගැටීමෙන් 59 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත් වුණා. මෙතර හික්කඩුව පොලිස් වසමේ ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදු යතුරුපැද අනතුරකින් 52 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව

0: කාර ගමුතුයි වගේ වාහනේ පැත්ත රදිනවාගේ
1: ටයර් ටික චෙක් කරගත්තොත් නරකද
0: ටයර් මං හිතුවේ සස්පෙන්ෂන් නවුලක් කියලා
1: සස්පෙන්ෂන් එකට කලින් බලන්න ඕනේ ටයර් ටික කාර් එක පාරට අල්ලගෙන ඉන්නේ ටයර් හතරනේ
2: බ්‍රේක් කරනකොට වංගුවක් ගන්නකොට ඔයාගේ කායකේ ග්‍රිප් එකයි ස්ටැබිලිටි එකයි හරි ගන්නට තියාගන්න ලංකාවේ පාරවල් වලට ගැළපෙන ටයර්ක
3: GT රේඩියල් 40 වසරක් පුරා ඔබේ විශ්වාසයේ දිනු DS සිල්වෙතින් විශ්වසනීය ධාවනයකට

හයි හයි ගුඩ් මෝනින්. කවුද ඉතින් මේ ඇවිල්ලා ඉන්නේ? මං කවුද? වෙන කවුද ඉතින්? මං අංජලීනේ. හතර වෙනකන් ඉන්නවා මම. මට මෙසේජ් එකක් දාන්න 0711 98 2 98 4 අපේ වට්ස්ඇප් නම්බර් එකට.

0: Global University Partners, number 221, Dharmapalamavata, Colombo 7.
1: Heels within that nobata hondama deemana saha wedi ithiriyak Elephant House lemonade liter ekai dasam paak sandaha 125 ka wattamak Uswatha Coco Nice biscuit brand 380k sandaha 130k wattamak Athyawashya paanda sandaha fresh madeemana Heels kathinma pamanai Heels life ekama
2: puti kannadi amathaka velani
3: Amma salli dannada
2: Oh salli dan
3: Oi form ekak denna ko man amma kannadi wenna
2: Tena honda nan innet hondaya
3: Oya wage honda kenekuta ganadunu karanda e wage ma honda tanak gona
0: Sthavarathwe vishwasaniyathwe saha aarakshawa ihelima labadi obe තාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13/19 අදමම තන්න ලංකා රේටින් BBB- ස්ටේබල් අවුට්ලුක් බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනී රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් තැන් වෙළඳ පොලිය
4: රට සවාරියක හිනේ හැබෑ කරගන්න හොඳම තැන BOC ට්‍රැවල්ස් වසර 30කට වැඩි විශ්වාසයක් සහ ලංකා බැංකුවේ පූර්ණ අනුබද්ධිත ආයතනයකි. ගුවන් ටිකට්පත් වීසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels ඔබේ ගමනේ විශ්වාසනීය සහකරෝ.
5: සතුට රස ගොනු මුසුවෙනා කැමවල රස සුරකිනා
6: Kukufry RBD පොල්තෙල් හැට වසරකට වැඩි විශ්වාසයෙන්
7: මුළු පවුලටම මගේ ගානටම
8: Miss, hot the cool the
7: cool. Mukha the mama hot me.
9: Eka nang atta miss. Miss, dakkala purudu ito agi?
7: Venna bae. Dakkala purudu neve. Samaru ta hala purudu ati.
10: Oh my god.
9: Adi, miss sudu kochi.
11: Hot and spicy with sudu kochi. Kochi.
12: Moli siyatama havasa dekata sudu kochita. Kochita.
9: Miss, miss. Excuse me, miss.
7: No, no, no. Ummanang showtime ekedu vitarai.
13: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් MK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
7: 0372 273 370
14: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි
15: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි
14: ඔයත් පොකට් මනි අහනවද
15: අපිට විතරක් නෙමේ ටීචර් දැන් ටීචර්ට පුළුවන් මමීස් පොකට් මනි දිනන්න
14: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා
16: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි
14: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි
16: දැන්ම පොඩ්ඩකේ 9යි ගමයි වසරයි 0714යි 151යි 151කට WhatsApp කරන්න
14: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න
12: සියත පොකට් මනි
0: අනුග්‍රහය
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන
0: ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබි මුල්‍ය සමාගමකි ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික කි
17: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
18: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
19: මාව දැකලා හැංගුණානේ
4: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ
18: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්
0: මට එහෙම ඕන නෑකි මට එහෙම ඕන මම මේ මිහිල කසාද වෙනගන්නේ නෑනි
18: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
7: සියත ටීවී තුලින්

උදේ 11 විනාඩි 29කුත් ගෙවිලා ගිහිල්ලා. ඔබ හිතනවද ඔබේ ජීවිතයට සතුට ගේන්න ලොකු ලොකු දේවල් ඕනේ කියලා? අනේ එහෙම නෑ නේද? අපිට පොඩි පොඩි දේවල් තිබ්බත් සතුට වෙන්න පුළුවන්. අන්න එහෙම පොඩි පොඩි දේවල් කිව්වහම මගේ ඔළුවට ඉස්සෙල්ලාම එන්නේ සින්දුව කියවුණා හොඳයි කියන එක. මං හිතන ඔබටත් එහෙම ඇති කියලා. ඉතින් මේකත් අන්න ඒ වගේ හිත නිවන සින්දුවක්.

0: උදේ 11 විනාඩි 32යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝපාත්වය දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝපාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: වේදනාකාරී හිසරදය හෝ පීඩාකාරී සෙම් ප්‍රතිශාව ඔබව අපහසුතාවයට පත්කරන විට අරකන්න සමහන් SP බාම්. හිස දෙපස ආලේප කිරීමෙන් හිසරදයටද, නටන උණු වතුරට එක්කර හුමාලය ආශ්වාස කිරීමෙන් සෙම් ප්‍රතිශාව සහ නාසයේ බරගතියට ෂණික සහනය අත්විඳින්න. නිසැක ෂණික සහනයට සමහන් SP බාම්, විශ්වාසදායි ආයුර්වේදී සත්කාරය.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලෙගල් රෙස්ට් කරනවා.
3: Okay.
2: Rest.
3: Rest in
2: වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
0: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහය.
4: පොළොවේ රන්නස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම බිලට කොහොමද දෙන්නේ?
5: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම වී.
6: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
7: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් Hutch ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. Hutch හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
8: සුබ දවසක්.
9: අලුත් වෙලා.
8: පහසු වෙලා.
9: තෑගි වැඩි වෙලා.
8: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව වළංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
12: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
13: ලංකා ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංකා ටයිල්ස් වෙතින් 45%ක් දක්වා වට්ටම්. දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශන නාගර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
14: ෆිනිෂින් වහලක් ලෙස කලර් ෆ්ලෝ වැජබෙනා
15: සිත් බැඳගනි. කල් පවති අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් තමයි.
16: 1500cc turbo engine එකකින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 011 4700 678.
17: ඕනම කැමක් temperature කරගන්නේ තනියම බටල්වත්තපට
18: realm bike experience එකකට නැල්වත්තපට
19: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝද රටය David Pierce e-mobility වෙතින් 011 4700 750.
20: හරි ගියේ, හරිම තැනට ගියේ ඉඳා. LOLC එකෙන් loan එකක් ගත්තේ.
21: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
22: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
23: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 011 5 744 5000.
24: දැන් වියජෙටක් කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
25: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
26: Let's be a jet.
23: David Pierce Automobiles within GWM Hybrid Hub, Plug-in Hybrid SUV, Mahabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
27: Nidhas Pansika, Aduma Masika Parikyegata, Audio System Mega Karaganna.
28: Avance Ken Pona Deyak, Adage Vanna Ganna.
29: Avance Ticken Ticka Pay.
30: Freelance Obavinwenma Nirmaniyakala Combank Big Plus Account Ticken PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
31: අදම combank.lk වෙත පිවිසෙන්න.
32: Taj Milan Parishadai Europe පිටවල ගුණේ පිළි Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා star කෙනෙක් කරන්න.
33: Taj Milan Pasta.
34: කවුදත් කාගේත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire. දැන් දම් පාටින්. ACL Fire Guard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
35: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. ඇල්ගී, ෆංගස්, ඩර්ට් වලට කිසිම chance එකක් නැහැ.
36: ගුවන් ටිකට්පත් මිසා පහසුකම් පෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
37: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
0: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
1: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාස වෙනකම්ම
0: අපි දිනනවා කියනක විතරක්ම මතක තියාගන්න.
2: Sri Lanka tour of Pakistan
3: 2026.
4: ප්‍රශ්නය මේ අතරින් ලොව ගැඹුරුම මිරිදිය විල ලෙස සැලකෙන්නේ එක බයිකල් විල, දෙක සුපීරියල් විල.
36: ස්කෝලේ 6 වසර ඉගෙන ගන්න හෝමාගමේ හෙසඳු රශ්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දෙන්නා. ඔයත් ස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි කමයි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
5: Siyata Pocket Money.
36: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: 98.4 ගම්පහ

0: මට මෙසජ් එකක් ඇවිල්ලා තියෙනවා අතර මට නෙමෙයි ඒක මෙන්ෂන් කළම තියෙනවා විෂි බබා කියලා.
1: සෝරි ඉතින් විෂි බබාට නෙමෙයි අංජලි බබාට තමයි මෙසජ් එක කියවන්න වෙන්නේ. එයා කියලා තියෙනවා කොහොමද පැට්ටෝ අද මට වැඩ ටිකක් අඩුයි ඉතින් සියත පැත්තේ ආවා කියලා. අපි හොඳින් ඉන්නවා ශලිනි. ඉතින් ඔයාටත් කොහොමද?

0: සියත පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
3: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
2: ඔයත් පොකට් මනි අහනවද?
3: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
2: බලමුකො බලමුකො, මාත් මැසේජ් එකක් දැම්මා.
0: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
2: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
0: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 152 WhatsApp කරන්න.
2: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
4: සියත පොකට් මනි
0: අනුග්‍රහය.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකකින්.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
8: අන්නකො මල්ලි, අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
9: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්යා තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
8: අපරාදේ මට කලින් ඔටෝ බාත්යා සෙට් එකක් ගන්න තිබුණේ.
9: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්යා සෙට් එකනේ ඔටෝ කියන්නේ.
7: ඔටෝ බාත්යා පවතී සෑමදා.
5: පුතේ කණ්ණාඩි අමතක වෙලානේ.
9: අම්ම සල්ලි දාන්නද?
5: ඔව් සල්ලි දාන්න.
9: ඔය ෆෝම් එක දෙන්නකෝ, මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
0: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13:19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
10: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය, උසස් තත්ත්වය, ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳපොලේ.
11: After levels ශ්‍රී ලංකාවේ top 5 tech graduate කෙනෙක් වෙන්න slit faculty of computing සමග එකතු වෙන්න apply කරන්න පිවිසෙන්න www.slit.lk slit evolve beyond
0: Kagil's food city සත්‍යන්ති අඩුම මිල පෙරළිය ලොකු ලුණු කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 320යි අපේ මිල රුපියල් 300යි අරතාපල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි අපේ මිල රුපියල් 320යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නවලංගුවන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා තොග අවසන් වනතුරු පමණයි කොන්දේසි සහිතයි
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
14: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන.
15: Siyata Between Lady Miss World Sri Lanka 2026
14: Sri Lankaya Rurajiniya Nabises Ganmana Jatyantara Varalat Ekama Sannamaya
15: Siyata Between Lady Miss World Sri Lanka 2026
16: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
17: ටයිටල් ස්පොන්සර්.
18: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරු වෙන Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
19: Enchanter. The fragrance of French romance.
20: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
21: Sayanika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karanne.
22: Off Mark premium collagen pehapath nirogi sihin sirurak.
23: Aliya Resort and Spa Seagiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: අදත් මිලිමීටර 75ක් බොහෝ වැසි දැදුරුව ජලාශයේ බාන්දරට විවෘත කෙරේ. ආපදාවෙන් පීඩාවට පත් පුද්ගලයන් සංඛ්‍යා 5747ක්. මෙරට ආර්ථිකයේ 20% ඉහළට. නාගොඩේ වෙඩි තැබීමෙන් හෝටල් හිමියාගේ බිරිඳත් මරුට. සෞදි අරාබියේ සිටින ඇමරිකානුවන්ට නිවේදනයක්.
0: වැඩි විස්තර 10:12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: කොන්චුම්පේ

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව දවල් 12යි.

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතට ගත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: අදත් මිලිමීටර් 75ක්ම වූ වැසි දැදුරු ජලාශය වාන්දොරට විවෘත කෙරේ. ආපදාවෙන් පීඩාවට පත් පුද්ගලින් සංඛ්‍යා 5747ක්. මෙරට ආර්ථිකයේ සිට 20කින් ඉහළට. නාගුට වෙඩි තැබීමෙන් හෝටල් හිමියාගේ බිරිඳත් මරුට. සෞදි අරාබියේ සිටින ඇමරිකානුවන්ට නිවේදනයක්.
0: දේශීය සියත. Local news on theater. අනුග්‍රහය.
2: සර් මොකද්ද වාහනේ අවුල?
3: මේ කායක ඇක්සලරේටර් එක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහනේ. RPM එක නම් වැඩි වෙනවා.
2: සර් ගියර් මාරු කරද්දි පොඩි කැස්සිල්ලක් වගේ එනවා. නිකන් පොඩි ගඳක් එහෙම.
3: ඔව්නේ මල්ලි. දැන් මේ ටික දවසක ඉඳලා
2: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
4: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් අඩු වීම, ගියර් ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි දේ ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගියර් මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
5: XCD ක්ලච් අතරමන් නොවන ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.
1: පවතින වර්ෂාපතනයේ හේතුවෙන් දැදුරුව ජලාශයේ වාන්දුරටු හතරක් අඩි දෙකකින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තු පැසුවේ තප්පරයට ගණ අඩි 5600ක ජලධාරිතාවක් මුදාහැර ඇති බවයි. ජලාශයේ පහළ ප්‍රදේශවල දැදුරුවේ භාවිත කරන ප්‍රජාවට මේ පිළිබඳ විමසිලිමත්ව කටයුතු කරන ලෙසයි වාරිමාර්ග විද්‍යා හා අධ්‍යක්ෂ ඉංජිනේරු HMPSD හේරත් පැවසුවේ.
6: අම්බේවිල, කන්දියල් සහ බොඹුරුවෙල ජලාශයේද, අනුරාධපුර දිස්ත්‍රික්කයේ යාන්ුවේ සහ රාජාංගන ජලාශයේද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුව ජලාශයේද, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වාන්නල ජලාශයේද පවතිනවා. මෙම වාන්දොටු විවෘත කර ඇති ජලාශ පිළිබඳ සඳහන් කළ යාන්ුවේ ජලාශයේ මේ වන විට වාන්දොටු තුනක් අඟල් භාගයේ බැගින්

0: ධර්මයන් අනුව ශ්‍රණිකව තලමට්ටම් ඉහළ යෑමේ හැකියාව තියෙනවා. ඒ පිළිබඳ කාරණිකව සැලකිලිමත් වෙන ඉල්ලා සිටිනවා.
1: මෙම මාසයේ සහ ලබන මාසයේ අපේක්ෂිත වර්ෂාපතන ඉක්මවා වැසි තත්ත්වය අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එය අනාවැකිකරණ අංශ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ එල්නිනෝ තත්ත්වයේ බලපෑම ඊට හේතුව බවයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පසුර එකෙන් පමණ පසු වැසියු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. එම දෙපාර්තමේන්තුව පැවසුවේ සබරගමු, බස්නාහිර, මධ්‍යම ඌව සහ බයඹ පළාත්වලට මිලිමීටර 75ක වැසි ඇති විය හැකි බවයි. දිවිනට බලපෑති වැසි තත්ත්වයක් හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 5747ක් බලපෑමට ලක් වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. කළුතර නාගොඩ ප්‍රදේශයේ අවන්හලක් ඉදිරිපිට සිදු වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා රෝහල්ගත කර සිටි ඒ හිමිකරුගේ බිරිඳද ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පසුගිය නවවනදා යතුරුපැදිකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු අදාළ අවන්හල ඉදිරිපිටදී ඒ හිමිකරුට සහුගේ බිරිඳට වෙඩි තබා පලා ගොස් තිබුණා. පොලිසිය පැවසීම ප්‍රහාරයෙන් අවන්හල් හිමිකරු එම ස්ථානයේදීම මිය ගිය අතර බරපතල තුවාල බොහෝගේ බිරිඳ නාගොඩ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අදාළම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. වෙඩිතැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ ඊට අනුපලතුන් තවත් සැකකරුවෙක් යත්තරංගුවට ගෙන තිබෙනවා. මේ අතර බත්තල මාබෝල ප්‍රදේශයේදී අයිස්සා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 18කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලිකව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කොළඹ දිස අපරාධ කොට්ටාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරුකට අනුව සිදු කළ වැටලීමකදී පොලිසිය පැවසුවේ එහිදී සැකකරු සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 229ක්, හෙරොයින් කිලෝග්‍රෑම් 9යි ග්‍රෑම් 264ක ප්‍රමාණයක් සුවගත් බවයි. සැකකරු අවුරුදු 24ක් වන වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිස අපරාධ කොට්ටාශය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි. මෙරට ආර්ථිකය අපේක්ෂා කළ මට්ටමට වඩා 20%කින් ඉහළ ගොස් ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික අංශයේ මහාචාර්ය වසන්ත අත්තුකෝරළ පවසනවා. මෙම තත්ත්වය අකණ්ඩව පැවති හොත් ආර්ථික ස්ථාවරත්වයක් රටට ඇතිවන බවයි මහාචාර්යවරයා පැවසුවේ.
2: ලංකාවේ 2027 වර්ෂය සඳහා අයවැය ලේඛනය මේ වෙනකොට පිළියෙල කරමින් පවතින්නේ. ඒ සඳහා වූ විසර්ජන පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට මේ වෙනකොට ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් දැන් අපි දන්නවා 2026ට සකස් කරන ලද අයවැය ලේඛනය ගත්තට පස්සේ ඒක තුළ අපි අර අපේක්ෂිත මට්ටම් වලටත් වඩා ඉහළ මට්ටම දක්වා ගමන් කරලා තියෙනවා. විශේෂයෙන්ම රජයේ ආදායම් පැත්තෙන් ගත්තට පස්සේ ජනවාරි සිට අගෝස්තු මාසයේ දක්වා කාලය තුළ රජයේ ආදායම පෙර වසරට සාපේක්ෂව 21%කින් පමණ වැඩි වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම රජයේ අපේක්ෂා කරේ මුළු ආදායම රුපියල් බිලියන 5300ක් විතර 2026ට. ජනවාරි සිට අගෝස්තු මාසයේ දක්වා කාලය තුළ බිලියන 4200ක පමණ ආදායමක් ලබා ගැනීමට රජයේ හැකියාව ලැබෙනවා. ඒ කියන්නේ මාසයකට සාමාන්‍යයෙන් බිලියන 500කට ආසන්න ප්‍රමාණයක් ඇත්තටම අපිට අපේක්ෂා කරන්නට වෙනවා. දැන් මේ අපි මේ වෙනකොට අර 2026 වර්ෂයේ සඳහා අදාළ ඉලක්කයන් වලින් ඔබට යාමක් අපිට දැක්වන්නට පුළුවන්. ඒක හොඳ තත්ත්වයක්.
1: ශ්‍රී ලංකාව සහ ඇමරිකාවේ මොන්ටානා ප්‍රාන්තය අතර ආර්ථික සහයෝගීතාව පුළුල් කිරීම සඳහා මොන්ටානා ආණ්ඩුකාරවරයා සහ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ අතර ද්විපාක්ෂික සාකච්ඡාවක් පවත්වා තිබෙනවා. මෙහිදී වැඩි අවධානයක් යොමු ඇත්තේ කෘෂි කර්මාන්ත, නිෂ්පාදන කර්මාන්ත, ඛනිජ සම්පත් සහ තාක්ෂණික ක්ෂේත්‍රවල ආයෝජන අවස්ථා සම්බන්ධයෙන්. විදේශ ආයෝජකයන්ට හිතකර පරිසරයක් නිර්මාණය කරන බව අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. කොළඹ පැවති සම්මන්ත්‍රණයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ වෙළඳපොළ ප්‍රශස්ත මට්ටමක් ඉදිරියේදී ඇති කරන බවයි.
3: අපේ රජයේ ප්‍රතිපත්තියක් හැටියට බලන්නේ ආයෝජකයන්ට, ඒ වගේම ව්‍යාපාරිකයන්ට තමන්ගේ ව්‍යාපාරකට නිදහස් සාධාරණ වටපිටාවක් තුළ කොහොමද කටයුතු කරන්න කියන එක, ඒ පහසුකම්, ඒ යටිතල පහසුකම් ටික ඒ වටපිටාව සකස් කරලා දෙන්නේ. මොකද ආයෝජකයන්, ව්‍යාපාරිකයන් මේ රටේ ආර්ථිකයට දක්වන දායකත්වයේ මත තමයි අපේ භාණ්ඩාගාරයට මේ මුදල ලැබෙන්නේ. මේ මුදල හරහා තමයි අධ්‍යාපනයේ, සෞඛ්‍යයට, ප්‍රවාහන ක්ෂේත්‍රයට වගේ සමාජ සුභ සාධනයන් වලට අපිට කටයුතු කරන්න අවස්ථාව ලැබෙන්නේ මේ වගේ අයගේ ආර්ථිකයට දෙන දායකත්වය නිසා.

0: සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩාත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැවැත්වෙන නිදහසේ පාගමනේ දෙවන දින අතයි. පාගමන අද කඩුගන්නාව නගරයෙන් ආරම්භ වී කෑගල්ල නගරය දක්වා ගමන් කිරීමට නියමිතයි. ඒ පළමු දිනේ ඊ නිමවට පත් කළේ කඩුගන්නාව ප්‍රදේශයෙන්. ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා මහනුවර ශ්‍රී දළදා මාලිගා මහමළුවේ සිට කොළඹ දක්වා වන පාගමන ඊ ආරම්භ කෙරුණා. චීවරයට අත නොතබුණු ඥානසාර හිමියන් වහා නිදහස් කරනු යන ඉල්ලීමෙන් මහා සංඝරත්න ඇතුළු විශාල පිරිසක් ඊයේ දිනේද එක සිට අතර මෙම පාගමන දින 6ක් පුරා පැවැත්වෙනු ඇත. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබෙනවා. ඒ උතුරු මැද පළාතේ පාසල් නිරීක්ෂණය කිරීමට පැමිණි අතරතුරදී ආණ්ඩුව නිසි ප්‍රතිපත්තියක් නොමැති මාර්ගයක ගමන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයසිරි ජයසේකර පවසනවා. ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්කමෙන්.
1: අපි ගෞරවනීය ස්වාමින්වන් වහන්සලා ඒ ජනාධිපතිතුමා හම්බෙන්න ගියේ කී අපි දකිනවා ඉතිහාසය කරපු වැඩේම තමයි ජනාධිපතිතුමා ඉදත් කරේ. ඔහුගේ කතාව විතරක් පටිගත කරලා ඒක රූපවාහිනිය වල දැම්ම. හැබැයි අපේ නායක මායිම් පාලන වහන්සලා කියපු එක වචනය රූපවාහිනිය වල දාන්න ඉඩ දුන්නේ නැහැ. මේ වැඩේම තමයි කරේ අර නීතිඥ සංගමයත් එක්ක කතා කරනකොට රජීව් අමරසූරි මහත්මයාගේ කතාව පැත්තකින් තියලා ජනාධිපති කියපු කාරණා ටික විතරක් දාලා පහවදා දානවා. කොහොමද අපේ ජනාධිපතිතුමා දුන්න කතාව හරිම ෂෝක් නේද කියලා ඊට පස්සේ ඒක අරගෙන යනවා ඩෝබි බලකාය විසින් ඉදිරියට.
0: ආණ්ඩුව සිදු කරන්නේ නීතියට අනුව කටයුතු කිරීම පමණක් බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ පනාගොඩ පැවසුවේ.
2: රටේ කවුරුත් එකතු වෙලා කාගේත් පැවැත්ම වෙනුවෙන් සම්මත කරගත්ත හදාගත්ත නීති ඒ ආයතන වලට බාර දීලා ඒවා ක්‍රියාවට නැගීම තමයි කළ යුතු. නැත්තම් ජනාධිපතිතුමාට ඕන විදියටවත් වෙනත් කෙනෙකුට ඕන විදියට තවත් කෙනෙක් තලා පෙලන්න ප්‍රජාතන්ත්‍රවාදී නැති කරන්න අවශ්‍ය කටයුතු අපි කරන්නේ නැහැ කියන එක තමයි ජාතික ජනබලවේගයේ නායකයා හැටියට ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ.
0: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන.
3: ආණ්ඩුවට හිතවත් සමාජ මාධ්‍ය පාවිච්චි කරලා අපිට පේනවා මහා සංඝ රත්නයට අපහාස කරන ලොකු රැල්ලක් ඇති කරලා තියෙනවා. මේක ඇත්තටම දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි, මේක ශාසනික ප්‍රශ්නයක්. වෙනත් දේශපාලනික කරුණු විසඳන විදිහට මේ මහා සංඝ රත්නයට ඇති වෙලා තියෙන ප්‍රශ්නේ විසඳන්නට යාම මගින් මේ සතිය ආරම්භ වෙනකොට මාලිමා ආණ්ඩුවට 125ක පමණ පිරිසක් තමයි රටේ ඉතිරි වෙලා හිටියේ. අද වෙනකොට ඥානසාර ස්වාමීන් වහන්සේගේ සිද්ධියත් එක්ක එක රැයකින් ඔවුන්ට මිලියනයක් පමණ ඡන්දය හිමි වෙලා තියෙනවා.
0: ස්වාමීන් වහන්සේලා සමග ජනතා විමුක්ති පෙරමුණට කිසිදු ගැටලුවක් නොමැති බවයි ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි පැවසුවේ.
4: ඇත්තටම ඉතින් අපිට උනත් කම්පනයක් තියෙනවා උන්වහන්සේගේ රැඩිකල් භාවයක වෙනයි ඒක ඒක ඉතින් හාමුදුරුවෝගේ රැඩිකල් භාවයකුත් තියෙන්න ඕන. ඒක නිසා මේ අර අපි දකින්න දන්න එක තියෙන කිසි ගැටලුවක් නැහැ.
0: මේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර.
5: ඊට පෙර තිබුණු පනතේ අරමුණු කරපු දේවල්මයි. එනම් රජයට යම් ක්‍රියාකාරීත්වයක් තර්ජනයක් ලෙස සැලකෙනවා නම් රජයට එක මර්ධනය කරන්න පියවර ගන්න පුළුවන්. දැන් වෙනදා ඒ බලය ක්‍රියාත්මක කිරීමට හමුදාවට තිබුණු බලය දැන් මෙවර මේ පනතේ අර්ථයේ නැවත පොලිසියට හමුදාවට බාර කරලා තියෙනවා. යම් යම් දේවල් තියෙනවා මේ පනතේ අපට යම් යහපත් ආකාරයකට දැකිය හැකි. ඒ තමයි අධිකරණයට ඉදිරිපත් කරන්න ඕන ඒ වගේ අර්ධනයක් කරලා ඒ සඳහා අත්අඩංගුවට ගැනීමක් කළොත් ඒ අය අධිකරණයට ඉදිරිපත් කළා අධිකරණයේ අනුමැතිය ඇතුව තමයි එහාට ඔවුන් පිළිබඳ ක්‍රියා කරන්න පුළුවන්.
0: සෞදි අරාබියේ රියාත් නුවර පිහිටි කින් ඛාලිද් ජාත්‍යන්තර ගුවන්තොටු පොළට එල්ලූ ප්‍රහාර සැලකිලිට ගනිමින් සෞදි අරාබියේ සිටින සිය පුරවැසියන් සඳහා විශේෂ ආරක්ෂක අනතුරු ඇඟවීමේ නිවේදනයක් ඇමරිකාව විසින් නිකුත් කර තිබෙනවා. එම නිවේදනය මගින් ඇමරිකානු රාජ්‍ය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා ඇත්තේ රියාත්හි කින් ඛාලිද් ජාත්‍යන්තර ගුවන්තොටු පොළට සහ එයවට ප්‍රදේශ වෙත ගමන් කිරීමෙන් වළකින ලෙසයි. සෞදි අරාබියේ පිහිටි සියලුම ප්‍රධාන ගුවන්තොටු පොළවල් භාවිත කිරීමේදී දැඩි ලෙස ප්‍රවේශම් වන ලෙසද එමගින් දන්වා සිටියා. යෙමන දේශ සීමාවේ සිට සතපුම් විස්සක සීමාව තුළ ගමන් කිරීමද සම්පූර්ණයෙන්ම තහනම් වනු ඇතේ. සෞදි අරාබිය අගනුවර වන රියාත්හි පිහිටි කින් ඛාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට එල්ල කළ හූති ප්‍රහාරයක් හේතුවෙන් ගුවන්තොටුපළ යළි වසා දැමුණා. විදෙස් මාධ්‍ය පැවසුවේ ප්‍රහාරෙන් විදෙස් ජාතිකයන් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවයි. කින් ඛාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට හූතින් විසින් එල්ල කරන ලද තුන්වන ප්‍රහාරය මෙයයි. කින් ඛාලිද් ගුවන්තොටුපළේ ඇති ප්‍රහාරක ජෙට් යානා මූලික කරගනිමින් මෙම ප්‍රහාර එල්ලවන බවයි සෞදි නිවේදනය කළේ. පසුගියදා කින් කාලේ ජාත්‍යන්තර ගුවන්තොටුපළට එළකල ප්‍රහාරවලින් සිවිල් වැසෙන් 6ක් මිය ගොස් තවත් විදේශ ජාතිකයන් 6ක් තුවාල ලැබුවා. ගුවන්තොටුපළ බලධාරීන් මගින්ට දැනුම් දී ඇත්තේ ගුවන්තොටුපළ වෙත පැමිණීමට පෙර තම ගුවන් ගමන් පිළිබඳ තොරතුරු අදාළ ගුවන් සේවා ආයතනය සමග තහවුරු කරගන්නා ලෙසයි. මෙතර හෝතේ සටන්කරුවන් විසින් එළකල මිසල් ප්‍රහාරයකින් රෑතේ 12 දෙනෙකු මිය ගොස් 309 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. යුක්රේනයට නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමට කාලය පැමිණ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඒ අමෙරිකාව සහ රුසියාව අතර ඇතිකරගත් ඩීසල් ගිවිසුම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලාදිමිර් සෙලෙන්ස්කි දැක් වූ විවේචනයට ප්‍රතිචාර දක්වමින්. මෙයට ප්‍රතිචාර දක්වමින් ට්‍රම්ප් පැවසුවේ රුසියානු තෙල් පිරිපහදුවට ප්‍රහාර එල්ල කිරීමට අවසර දීමෙන් සෙලෙන්ස්කි ලෝකයට ප්‍රශ්න ඇති කිරීමට උත්සාහ කරන අතර ඒ වහාම නතර කළ යුතු බවයි. පසුගිය යුදමේ වාතාවරණය හමුවේ ලෝක තෙල් නිෂ්පාදනයෙන් 20%ක් පමණ ප්‍රවාහණය වූ හෝමු සමුද්‍ර සන්ධිය වසා දැමීමට සිදු අතර එමගින් ඩීසල් ඇතුළු ගෝලීය ඉන්ධන සැපයීමට දැඩි ලෙස බාධා ඇති වුණා. යලි සිරස්තල අදත් මිලිමීටර 75ක්ම වූ වැසි දැදුරු ජලාශයේ වාන්දොරට විවෘත කෙරේ. ආපදාවෙන් පීඩාවට පත් පුද්ගලින් සංඛ්‍යා 5747. මෙරට ආර්ථිකය 20%කින් පහලට. මෙරට ආර්ථිකය 20%කින් ඉහලට. නාගොඩ වෙඩි තැබීමෙන් හෝටල් හිමියාගේ බිරිඳත් මරුට. සෞදි අරාබියේ සිටින අමරිකානුවන්ට නිවේදනයක්. සීත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනකි. සීත මිලඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පැපුවත් සමගින්.
6: පුරා සෙරසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the Town.
1: සුපර්ස්ටාර් කෙනෙක්ගේ පුතෙක් වුණාම හැමෝම හිතන්නේ තාත්තගේ නම නිසා ලීසින් ඉස්සරහට යන්න පුළුවන් කියලා. හැබැයි Tamanගේම ටැලන්ට් එකේ නමක් හදාගන්න එක හිතන තරම් ලේසි නෑ.
2: එහෙම කියන්නේ මේ දවස්වල බොලිවුඩ් වල ගොඩක් දෙනෙක් කතා කරන ජේසන් සංජේ. ඒ කියන්නේ අපි කවුරුත් දන්න සුපර්ස්ටාර් විජේගේ පුතා.
1: Sigma ඒ තමයි ජේසන් ඩිරෙක්ට් කරන පළවෙනි මූවි එක. පහුගියද රිලීස් වුණාට පස්සේ හොඳ ෆීඩ්බැක් එකක් මූවි එකට හම්බෙලා තිබ්බා.
2: ෆිල්ම් එකේ මේන් කැරක්ටර්ස් කරන්නේ සංදීප් ක්‍රිෂාන් එක්ක ෆාරියා අබ්දුල්ලා.
1: ස්පෙෂල්ම දේ තමයි ජේසන්ට ඕන උනේ මේ මූවි එකේ තාත්තගේ නම නිසා නෙවෙයි, ස්ටෝරි එකයි ටීම් එකේ ටැලන්ට් එකයි නිසා ෆේමස් කරගන්න.
2: ඒ හින්දම තාත්තව මේ මූවි එකේ ප්‍රොමෝෂන්ස් වලට සම්බන්ධ කරගන්න ජේසන් කැමති වෙලා තිබ්බ නැහැ.
1: හැබැයි මූවි එක රිලීස් වුණාට පස්සේ විජේ තමන්ගේ පුතාට හොඳ සපෝට් එකක් දීලා තිබ්බා.
0: Talk of the Town.

ඉතින් ඔන්න ඔය විදිහට අපි දෙවැනි පැයත් ආරම්භ කරනවා. ඉතින් අංජලි ඉන්නවා කියලා මතකනේ හවස හතර වෙනකම්? මතකයි නේද? ඉතින් මතක තියාගත්තට කමක් නැහැ. 0711 98294 අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා.

0: දවල් 12 විනාඩි 25යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නෑ.
1: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
0: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නෑ. සුදු පාට කිව්වම
1: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
0: තේරුම් ගැනීමයි සැනසීමයි.
1: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: එදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදවූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර්

0: ටිකෙන් ටික වෙයි.
1: සිනාම මෙන කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
2: සම්බන්ධ ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
3: ඉතින් දැන් ඔබට හොඳම දීම නැසහ වැඩි ඉතිරියක්. Elephant House Lemonade ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Coco Nice Biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ් මදීම නම් Kiehl's කතින්ම පමණයි. Kiehl's life එකම ෆ්‍රෙෂ්.
4: අවදත් කාගේ නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. Then dump party. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
5: Dubai cleaning saha housekeeping rakya kanta pirimita pirisatama
6: sielu pahasu kam nomile avurudu 40 ta adunam adama katha karanna
5: korunagala mk global edge videsh rakya ayatanaya 0.37 2 370 370
3: kiehl's within dann obata honduma deemana saha wedi ithiriyak elephant house lemonade liter 1.5ක් සඳහා 125ක වට්ටමක් උස්වත්ත coco nice biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක් අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ් මදීමනා kiehl's within ma pamanai kiehl's life එකම ෆ්‍රෙෂ්
7: finishing wahala kiehl's color up
8: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි
9: වෙන ප්‍රශ්නය මේ අතරින් ලොව ගැඹුරුම මිරිදිය විල ලෙස සැලකෙන්නේ 1. බයිකල් විල 2. සුපීරියල් විල
10: බයිකල් විල
11: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න. හෝමාගමේ හෙසඳු රශ්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0.714 151 151 අපිට WhatsApp කරන්න.
12: Yatha Pocket Money.
11: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට 100FM අහන්න.
13: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
14: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
13: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
14: අපි දිනනවා කියනක විතරක්ම මතක තියාගන්න.
15: Sri Lanka tour of Pakistan 2026.
16: දෙවි මොබිස්සයි විස්තරංගය අද සමස 6:30 සිට
17: සියත ටීවී තුලින් සජීවීව
16: දිනන ක්‍රිකට් නම් සියත තමයි
18: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි
19: ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න
5: අවිසා වේලට 98.4
9: නනවද වෙච්ච දෙයක් ඔයාලා දන්නේ නැනේ. දැන් මං ඉන්න තැනට ආවා ලස්සන හිතක් තියෙන ලස්සන කෙනෙක්. ඉතින් එයා ඇවිල්ලා අංජලිය බලලා ඔයාලා ගැන අහලා තමයි ගියේ. ඉතින් මෙයා මොනවද කිව්වේ? එයා මට සුබ පැතුව ලස්සන ප්‍රෝග්‍රෑම් එක කරන්න කියලා. ඉතින් ඒ කෙනාගේ නම මතක් කරන්නත් එපයි නේද? දන්නවද ආවි කොහෙන්ද කියලා? ඒ ආවේ ජපාන් වලින්. හොන්සු සන් කියන ඒ ලස්සන මනුස්සයා තමයි මට ඇවිල්ලා විශ් කරලා ගියේ. ඉතින් ඒ වගේම තිසන් කියන අපේ පුංචි මල්ලිත් ඇවිල්ලා මට විශ් කළා.

ඉතින් වෙලාවත් මතක් කරන්න පැයිනේද? 12යි විනාඩි 46යි. ඉතින් ඒ වගේම තමයි අපිට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. අද දවසේ තියෙන මිහිරිතම ගීත එයාට දෙන්නලු. එහෙම පුළුවන්ද? එයාට විතරක් තනියෙන් දෙන්න? පුළුවන් පුළුවන්. මේ ලස්සනම ගීත අපි දෙන්නේ මාපලගම පියාජේට.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: අනේ මෙහෙම නුනුනු
3: හරි කියන් කියන් ඉතින් ඉතින්
4: සංගීත කනෝයි මොකද කෑවටත් දවල්ට සංගීත කනෝ
0: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
6: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
7: පිළිගන්න engineering graduate connect වෙන්න enroll slit faculty of engineering දැන්ම ආයතන කරන්න www.slit.lk slit evolve beyond
8: smart රූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අබල් සිතින්
9: પરම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයිල් ශීල්ඩ් පර්පල් වය දැන් විලඳ පොලේ
10: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි කිරි සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නා වළංගුවන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
11: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
12: සියතා Between Lady Miss World Sri Lanka 2026
11: ශ්‍රී ලංකේ රුරජිනියා නබිසස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
12: සියතා Between Lady Miss World Sri Lanka 2026
5: උදෙසා තරඟවදින රුයිත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
13: ටයිටල් ස්පොන්සර්
14: ඔබේ සමට දිගුරන දීප්තිය ට්වීන් ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරු Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
15: Enchanter The fragrance of French romance.
16: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
17: Sayanika piligat nishpadaneyak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ekak recommend karanne.
18: Off Mark's premium collagen pehapath nirogi sihin sirurak.
19: Aliya Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: ඉතින් මේ පැයත් මේ විදිහට අවසන් වෙනවා. පැය යනව තේරෙන්නෙත් නෑ දැන්. ඉතින් මට මැසේජ් එකකුත් ඇවිල්ලා තියෙන්නේ. මට කියලා තියෙනවා හොරණ මානෙල් ගොඩාක් සුබ පතනවා නංගියෝ යටි කියලා. තැන්කියු.

0: කියා තා ටොප් ස්ටෝරි
1: බ්‍රහ්මල්ලි අත්අඩංගුවට සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන භද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන රන්මල්ලි නැමැත්තා බල්ගේරියාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රට ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබූ රතු නිවේදන සහ දේශ සීමා ආරක්ෂක දක්ත පද්ධති පදනම් කරගනිමින් අදාළ අත්අඩංගුවට ගැනීම ජාත්‍යන්තර පොලිසිය විසින්ද තහවුරු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා උදාර්පන නීති යටතේ ඔහුව මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි. දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු නොහු දීර්ඝ කාලයක සිට ඩුබාහි රැඳී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙවා තිබෙනවා. ඔහු දැනට තංගල්ල බන්දනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක හෙවත් හරක් කටාගේ මත්ද්‍රව්‍ය ජාලය ප්‍රධානතම ක්‍රියාකාරී සමාජිකයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් කැරපුතු ජනතා පක්ෂයේ නායකයන් නිදහස් කිරීමට ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා. විදේශ මාධ්‍ය පැවසීම පක්ෂය දෙවන දිනටත් විරෝධතා සඳහා සූදානම් වන බවයි. මේ සඳහා යොදව ඇති ආරක්ෂක නිලධාරීන් ගණන 20,000ක් අත්අඩංගුවටගත් කැරපුතු ජනතා පක්ෂයේ සමාජිකයන් 7,000ක් රඳවා තබාගෙන ඊයේ රාත්‍රියේ නිදහස් කළ බවයි ඉන්දිය පොලිසිය පැවසුවේ. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ මැතිවරණ ප්‍රතිසංස්කරණ කඩිනම් කරන ලෙසයි.
2: KYB 40 වසරක DSL විශ්වාසය සමග පෙරටම යමු.

මෙන්න මේ විදිහට මේ පැය පටන් ගන්නවා. ඉතින් මං කලින් පැය කිව්වනේ මට මෙසේජ් එකක් ඇවිල්ලා තිබ්බා හොරණ මානෙල්ගෙන් කියලා. එයා මට ලොකු විස්තරයක් කියවලා තිබ්බා. ඒකෙන් ගන්න ඕන ලස්සන කෑලක් තියෙනවා. ඒ තමයි ගොඩක් දුර ගමනක් යන ලැබේවා ඔයාට පුංචි නංගී අංජලි කියලා. ඉතින් ඇත්තටම ආතරේ හිතෙනවා ඒ වචනවලට. ඉතින් මේ ගීතය මානෙල්ට.

0: මම ශේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ඩොකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
1: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 4 2 7 1 7
2: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
3: ඔයාට මෙහෙම හිතෙනවා.
4: අපි ආයේ හමුනොවෙනවා.
2: ඔව් ඉතින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානි. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
5: සින්දු සියත අනුග්‍රහය.
4: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චාප්තාරේ.
5: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
6: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වයේ සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිම වූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනස ගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 0.117 4406 ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
7: ආදීල් සුත්සරි වෙතින් 43 වන සංවත්සර සමරුවට බෙගවට්ටම් enjoy සුතු පොල් තෙල් ඉතිරි රුපියල් 360යි. ගෝල්ඩ් චිකන් සොසේජස් වැලියු පැක් ඉතිරි රුපියල් 270යි. එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ඉතිරි රුපියල් 115යි. දීවා ෆ්‍රෙෂ් රෝස් ඇන් ලයිම් ඉතිරි රුපියල් 95යි. කඩේල්
8: සොසේ කන්නාඩි අමතක වෙලා නේ.
9: අම්ම සල්ලි දාන්නද?
8: ඔව් සල්ලි දාන්න.
9: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
7: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13.19 අදම අමතන්න. ලංකා රේටින් BBB-stable outlook බලපත්‍ර ලාභි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාගමකි.
10: මිස් හොඳ කූල්ද?
11: කූල්. මොකද මම හොට් නේ.
10: ඒකනම් ඇත්ත මිස්. මිස් දැකලා පුරුදුයිත් වගේ
11: වෙන්න බෑ. දැකලා පුරුදු නෙවෙයි. සමාරුට අහල පුරුදු ඇති.
12: Oh my god.
10: ඔඩේ මිස් සුදු කොච්චි.
13: Hot and spicy with සුදු කොච්චි.
10: කොච්චි.
14: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට.
10: මිස් මිස්. Excuse me miss.
11: No no no. උම්මනම් ෂෝ ටයිම් එකේද විතරයි.
7: අනුග්‍රහය වයස වරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ස් සහ හවුස් කීපින් MK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
11: 0.37 2 370 370.
15: දොරකුළු ඇරෙන මතක සේප්පු.
16: මිනිස්සු හරීම ලෝබයි. තමන්ට දැනුණු තමන්ම දැනුණු අය ළඟට වෙන අය ලං වෙනවා.
15: ජීවිතේ අයවැය පියවන ගීපද සාක්කි.
17: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
18: නෙනේනා තොරුමා ඉන්න දනුඹ ගාවි.
15: රැයක් පුරා විඳින පැයක්.
19: රැදායයි.
15: කීදායයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැදායට සියත අහන්න.
7: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
12: මගේ ආවුලෙක් වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න පැඳී ඉන්නවා කියන එක.
15: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
12: නෑ මට වට දෙයක් කියන්න තියෙනවා.
6: ලස්සනයි සඳුදාසිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

පිළියන්දුල නදී මෙසේජ් එකක් දාලා තියෙනවා. එයා එකතු කරගන්නලු මට සින්දුවකට. හස්බන්ඩ් දුමින්ද දෝනි මහීෂව. ඉතින් නදී, ඔයාට කොහොමද? ඔයා හොඳින් ඉන්නවද? ඉතින් ඔයාට තමයි මේ ලස්සන සින්දුව.

0: එකයි විනාඩි 29යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝපාත්වය දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝපාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: දුබයි ක්ලීනින් සහ හවුස්කීපින් රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
1: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
0: කුරුණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372370770.
2: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා. එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතේ තරම් විශ්වාස කළා. දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සහතික කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් පිළඳපුලේ
3: හිනා වෙන්න මෙන්න වෙලාව. ජපානයේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
4: ඕකේ
3: රෙස්ට්
4: රෙස්ටින්
3: රෙස්ටින් වගේ આવත් ඉතින් එක ඉවරයි.
2: මුලතම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක FM Breakfast Drive අනුග්‍රහයෙන්
5: පොළොවේ නැවුම් බවින් පුරවා කෙන
6: අඩුම මිලට කොහොමද දෙන්නේ?
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා Cargill's Food City.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: විශේෂ අවස්ථාව බලංගුවන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
11: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
12: ඇලුමිනියම් ඕන Alumix නම් ඉස්තරම්.
13: Lanka Tiles Media Home Upgrade. Lanka Tiles වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුර Lanka Tiles ප්‍රදර්ශනාගාර සහ අලෙවිනිය උචිතයන්ගෙන් එක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
14: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා.
15: සිත් පැදගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color of තමයි.
16: 1500cc turbo engine එකකින් බලගැන්වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114 700 678.
17: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්තපට real mapping experience එකකට නැල්වත්තපට
18: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 rotor රටය David Pieris e-mobility වෙතින් 0114 700 550.
19: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එකක් ගත්තේ.
20: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
21: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලය.
22: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0111 544 5000.
23: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
24: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
25: Let's Vietjet.
26: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
27: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
28: Avan Second Phone Deyak, Adagivanna Ganna.
29: Avan Stick and Tick a Pay.
30: Freelance Obavinwin Manirmaniya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
31: අදම combank.lk වෙත පිවිසෙන්න.
32: Stars Milan Pasta.
33: යුරෝප පිටවල ගුණේ පරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් star කෙනෙක් කරන්න.
34: Stars Milan Pasta.
35: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Fire. දැන් දම් පාටින්. ACL Fire Guard Fire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
36: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
37: ගුවන් ටිකට්පත් visa පහසුකම් portal wen kirim සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
38: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
0: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
1: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
0: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
2: Sri Lanka tour of Pakistan
3: 2026.
4: ප්‍රශ්නය මේ අතරින් ලොව ගැඹුරුම මිරිදිය විල ලෙස සැලකෙන්නේ එක බයිකල් විල, දෙක සුපීරියල් විල.
37: ස්කෝලේ 6 වසර ඉගෙන ගන්න හෝමාගමේ හෙසඳු රශ්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් වින්නා. ඔයත් ස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151ට අපිට WhatsApp කරන්න.
5: Yatha Pocket Money.
37: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
6: ලිපිටියට 98.4

0: ඉතින් ඔයාටත් ඔයාගේ ජීවිතේ එක එක දේවල් තියෙනවානේ. ඒ වගේ ඔයා සතුටු වෙන්නේ මොන වගේ දේවල්? මං කලිනුත් කිව්වනේ සින්දුවක් අහලා අපිට සතුට වෙන්න පුළුවන්, කොෆි එකක් බීලා සතුට වෙන්න පුළුවන්. මේ වගේ දේවල් වලින් ඔයා මොන වගේ දේවල් වලින් සතුට වෙන්නේ කියලා මටත් කියන්න.
1: චොරි චොරි චුපු කිසේ යකි මිරි යකෝ මේ සමාජා.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමවුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: බලන්නකෝ මල්ලී, අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
3: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
2: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ.
3: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්ය සෙට් එකනේ ඔටෝ කියන්නේ.
4: ඔටෝ බාත්ය පවතී සෑම.
5: පුතේ කන්නාඩි අමතක වෙලානේ.
3: අම්ම සල්ලි දාන්නද?
5: ඔව් සල්ලි දාන්න.
3: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා
6: Bajaj Pulsar N160, superior performance, superior sporty look, dual channel ABS, gold USD Fox, David Peiris Motor Company Private Limited within. Amatanna, Binduai 1114700.
7: After levels modern legal world ekata prepare wenna kamathida LLB honors upadhi paathamalawa den slit wethin. Dan mayadum karanna pivisena www.slit.lk. Slit evolve beyond.
8: Agil's Food City, Satyanti Adumamila Periliya, lokulunu kilogram ekak verandapala mila rupiyal 320. අපේ මිල රුපියල් 300යි. අරතාපල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 320යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නවලංගු වන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
9: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර්. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වයර්. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
10: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
11: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
10: ඔයත් පොකට් මනි අහනවද?
11: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
10: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
12: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
10: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
12: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න.
10: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
13: සියත පොකට් මනි
14: අනුග්‍රහය.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
15: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
16: සියත ටෙලි දෙපය, අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: මාව දැකලා හැංගුණානේ.
18: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
16: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
19: මට එහෙම ඕනේ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
16: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
20: සියත ටීවී තුලින්.
21: සියත

මං කලින් කිව්ව මතකද? ඔයා සතුට වෙන දේවල් තියෙනවා නම් මටත් කියන්න කියලා. එහෙම කියපු එකට මට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා. එයා සතුට වෙන්නේ මට මැසේජ් එකක් දාලා මම එයාට සින්දුවක් දුන්නමලු. ඉතින් ඒ කවුද කියලා ඊළඟ පැයේදී මං ඔයාට අනිවාර්යයෙන්ම කියනවා. මොකද ඒක හරි විශේෂයි නේද?

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයින පුරා
1: දැනලාට අවස දෙකයි.

0: Kolkata top story.
1: Houthi keralikaruvankin anuthuru angavimak. Saudi Arabia guantatupola saha guan kalapa bahavitha kirimin balakina lesa Yemeni Houthi keralikaruvan guan samagam saha maginta anuthuru angavimak karathibenawa. Houthi samvidhane hamuda prakashaka Yahya Sarimi bawa prakashakale nivedanak nikut karamin. සෞදි අරාබිය ගුවන්තොටුපළ සහ ගුවන් කලාප තම ප්‍රහාරවල ඉලක්ක බවට පත්විය හැකි බැවින් ඒවා භාවිත නොකරන ලෙස අනතුරු අඟවනු ලැබුවා. එහෙත් මක්කම සහ මදීනා ප්‍රදේශ එම අනතුරු අඟවීමට ඇතුළත් නොවන බවයි ඔහු සඳහන් කළේ. මෙම අනතුරු අඟවීම නිකුත් කරද්දී සෞදි අරාබිය රියාද් නුවර කින් ඛාලිඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළට එළ වූ ප්‍රහාරකින් පුද්ගලින් 12 දෙනෙකු මියගොස් තව 300කට වැඩි පිරිසක් තුවාල ලැබීමෙන් පසුවයි. මේකේ පිරිස අතර සෞදි ජාතිකින් සූ දෙනෙකු, බංග්ලාදේශ ජාතිකින් දෙදෙනෙකු සහ ඇමරිකාව, ජෝර්දානය, පලස්තීනය, සිරියාව, සුඩානය සහ ඊජිප්තු යන රටවල එක එක බැගින් සිටින බවයි සෞදි සිවිල් ගුවන් සේවා බලධාරීන් සඳහන් කළේ.
0: අනුග්‍රහය
2: මොකද බං අසනීපෙන් වගේ
3: මේ පොඩි කැස්සක් විතරයි.
2: මං උඹ ගැන නෙවෙයි කිව්වේ වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරගන්න වෙයි.
4: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
5: NGK ප්ලග්ස් විශ්වාසයේ රකින DSL හොලෝග්‍රෑම් ස්ටිකරය දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසයේ ඔබ සමගයි.

ඉතින් පැයේ මුලම මට කියන්න ඕනෙ වුණේ ඔයාට මොකක් දන්නවද? මෙසේජ් එකක් දාන්න මට. 0711928294 අපේ වට්ස්ඇප් නම්බරයකට. ඉතින් මං කිව්වනේ කලින්ම කිව්ව මට අර ලස්සන කතාවක් කියපු කෙනා මං හඳුනලා දෙනා කියලා. කවුද දන්නවද? ඒ අපේ ඔබෙල් එකේ සෙට් එක. තිලක් දෙන්නකොන් තමයි මට එහෙම කිව්වේ. එයා තමයි කිව්වේ ලස්සන සින්දුවක් දෙන්න කියලා. එතකොට එයා සතුටු වෙනවා කියලා.

0: ජාතිවලට එහා කිය ප්‍රවෘත්ති.
1: සින්දුවක් කියන්න බෑ කියලා කොහෙවත් නැහැ. එහෙම නීතියක් කොහෙවත් නැහැ. ගීතයේ අයිතිය පිළිබඳ සාකච්ඡාව ඇතුලේ විශේෂ කමිටුවක් දාලා ඒ කමිටුව හරහා දැන් අපේ තියෙනවා ජාතික බුද්ධිමය දේපළ කාර්යංශයේ තියෙනවා කවුන්සිල් එකක් එක්ස්පර්ටිස් ලගේ ඒ අය හරහා දැන් අපි ඒකට මොකද්ද කරන්න කියලා හොයනවා. ඒ නිසා ප්‍රශ්නේ ඉවර නැහැ. ගීත රචකයන් සහ සංගීතඥයන් එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනවා. ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ ඇසෝෂියේෂන් එකේ සමාජිකයන්ගේ බුද්ධිමය දේපළ පාවිච්චි කරන අය ගෙවීමක් කරන්න ඕන කියන එක කියනවා. හැබැයි ඒගොල්ලෝ තෝරන්න නැති වැඩක් උත් කරලා තිබුණා. මොකද ඒගොල්ලෝ මේ වැසිකිළියක සින්දු දැම්මත් එහෙම නැත්නම් කඩසාප්පක සින්දු දැම්මත් මගුල් ගෙදරක සින්දු දැම්මත් අය කරන්න ඕන මෙච්චර ගණන් නියම කරලා තිබුණා. එහෙම අයිතියක් ඒගොල්ලන්ට නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා කිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට දහවල් 12ට සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ඇලුමිනියම්නේ
3: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
4: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතික ලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: කුකුෆ්‍රයි RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
6: මුළු පවුලටම මගේ ගානටම
5: කුකුෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.
7: නෑ මින කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
8: සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. DLB වාසි කොයි කාටවත් වාසි.
9: දැන් ඔබට හොඳම දීම නැසහ වැඩි ඉතිරියක්. එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක්. උස්වත්ත කොකෝනයිස් බිස්කට් බ්‍රෑන්ඩ් 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ්ම දීම නැ කීල්ස් වතින්ම පමණයි. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
10: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදපු ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර්.

0: ටික
1: දන්න කවුරුත් ගන්න විශ්වාසනය ලංකාවේ අංකයි කෙත්‍රී රෝදරත්වය පචාච් දැන්නබේ අවශ්‍යතාවයට ගල්පෙන දෙසියසිසිසා දෙසියති සැසිසි මාදිරිවලින් දිවයින පුරාවිදුරු ජැනවින් නම්ත්‍රකොට සහ සේවාජාලය සමගින් ඩේවිඩ් පිරිස්මෝට කම්පිරි ප්‍රයිවට ලිමිට පේ
2: යිලන් කියන්න සංචාලක කමනාන්තයක්
3: හැබැයි අද වෙත්ති තායිලන්තය ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරක් තියෙනවා.
4: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවනම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් කියන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
2: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners කතා කරන්න 0718492492 0718132777
5: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශ වෙන්න Finishing වහලක් නම් color of තමයි
6: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
7: නෑ ටීචර් ප්‍රශ්න 4යි තප්පර 5යි.
6: ඔයත් පොකට් මනි අහනවද?
7: අපිට විතරක් නෙමේ ටීචර්. දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
6: බලමුකෝ බලමුකෝ මාත් මැසේජ් එකක් දැම්මා.
8: ප්‍රශ්න 4යි පොකට් මනි රුපියල් 5000යි.
6: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
8: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151 ට WhatsApp කරන්න.
6: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
9: සියත පොකට් මනි
8: අනුග්‍රහය.
10: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
11: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන
12: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ලංකා රේටින් BBB- stable outlook වලට තරබි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් මේ සමාජිකයකි.
13: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
14: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ටිකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න
15: 98.4 මෙගාවාට්
16: Theater FM.

ඔයා කහන්නද? අංජලි කියනනම් ලස්සනයිද? එහෙම කෙනෙක් මට කියලා තියෙනවා. දැන් තමයි මැසේජ් කිව්වේ. ඉතින් මරටුවේ වර්ජිනියා හැමදාම මට කියනානේ ලස්සන හින්දි සින්දුවක් දෙන්න කියලා. ඊළඟට දෙන්න ලස්සන හින්දි සින්දුවක්. මගේ නම ලස්සනයි කිව්වට thank you so much.

0: හවස දෙකයි විනාඩි 32යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: හතලිස් වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලය.
1: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමිද පිරිසටම
2: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
1: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370.
3: සුබ දවසක්.
1: අලුත් වෙලා.
3: පහසු වෙලා.
4: තෑගි වැඩි වෙලා.
3: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි
6: වුද කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වයර් දැන් දම් පාටින් ACL ෆයර්ගාඩ් වයර් ෆ්ලේම් රිටාඩන් ප්‍රමිතියේ පුරෝගාමියා.
1: සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නෑ.
7: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
1: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නෑ. සුදු පාට කිව්වම
7: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
1: තේරුම් ගැනීමයි සැනසීමයි.
7: ඉතින් සුදු පාට කියන්නේ සැනසීමනේ.

0: එදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: ස්මාර්ට් මරුපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අපහසුතින්.
2: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
3: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
4: කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්. Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 0111747600
5: ඉතින් දැන් ඔබට හොඳම දීම නැසහ වැඩි ඉතිරියක් Elephant House Lemonade ලීටර 1.5% සඳහා 125ක වට්ටමක් උස්වත්ත Coco Nice Biscuit Brand 380ක් සඳහා 130ක වට්ටමක් අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ් මදීම නා Kiehl's කතින්ම පමණයි Kiehl's Life එකම fresh
6: මෙන ප්‍රශ්නය මේ අතරින් ලොව ගැඹුරුම මිරිදිය විල ලෙස සැලකෙන්නේ 1 බයිකල් විල 2 සුපීරියල් විල
7: බයිකල් විල
8: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න හෝමාගමේ හෙසඳු රශ්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් පින්නා ඔයත් ඉස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 152ට අපිට WhatsApp කරන්න.
9: යත පොකට් මනි.
8: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.
10: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
11: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
10: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
11: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
12: Sri Lanka tour of Pakistan
10: 2026.
8: සියත TV තුලින් සජීවීව
10: දිනන ක්‍රිකට් නම් සියත තමයි.

පොඩි දෙයක් කියන්නද? ඔය ආතරේ කරනකොට ලොකු ලොකු දේවල් බලාපොරොත්තු වෙන කෙනෙක්ද? මිලා අධික දේවල්. හැබැයි දන්නවද? ජීවිතේ අපිට ලැබෙන චූටි චූටි දේවල් වලින් අපිට සතුට වෙන්න පුළුවන් නේද? එතන තියෙන ආතරේ ඇත්තටම ලොකුයි. මොකද ආතරේ කියන්නේ වටිනාකම පෙන්වන එකට වැඩිය අපිට වටින කෙනෙක් එක්ක අපිව තේරුම් ගත්ත කෙනෙක් එක්ක ඉන්න එකට. මේ සින්දුවත් අන්න ඒ වගේ.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's. Life එකම ෆ්‍රෙෂ්.
2: Railways construction field එකේ smart career එකක් හොයනවද? එහෙනම් slit BSc honors quantity survey in degree එකට enroll වෙන්න. Apply කරන්න www.slit.lk. Slit evolve beyond.
3: ලොතරැයියේ පෙරලිකරන NLB mega power. දවන්ත mega super tag-කට අමතරව රුපියල් කෝටියක power super tag සහ grand super tag-කට සුපිරි remote රෝතයක්. දිනන ලොකුම සුපිරි tag ඉදෙන එකම ලොතරැයිය NLB mega power ඔබත් අද
4: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි කිරි සම්බ සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි මෙම මිලක නම් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නා වළංගු වන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා තොග අවසන් වන තුරු පමණයි කොන්දේසි සහිතයි
5: පරම්පරා ගණනාවක් අපි ඔබව බල ගැන්වුවා එහා මෙහා නොපෙනෙන පිටියක් ඇතුළේ තිබුණු අපේ නාමය උසස් තත්ත්වය ඔබ ඔබේ ජීවිතය තරම් විශ්වාස කළා දිනෙන් දින තාක්ෂණය ආරක්ෂාව ඉහළ නංවමින් ප්‍රමිතිය සාධක කළ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය කැලනි ෆයින් ෂීල්ඩ් පර්පල් වයර් දැන් වෙළඳ
6: කොමර්ෂල් බැංකුවෙන් රන් අයයි අත පිරෙන්න වාසියයි කොමර්ෂල් බැංකුවේ රන් අය සේවාවෙන් ඔක්තෝබර් 1 වෙනිදා සිට දෙසැම්බර් 21 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් තෑගි වවුචර වැඩි විස්තර සඳහා ළඟම කොමර්ෂල් බැංකු ශාඛාවට පිවිසෙන්න කොමර්ෂල් බැංකුවේ රන් අය සේවාව
7: අනේ මෙහෙම
8: හරි කියන්න ඉදි ඉදි
9: සංගීත කනවා මොකෝ කෑවටත් දවල් සංගීත
10: කන්න ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
12: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
13: ලෝකෙ පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත top brands වලින් tires, battery, brakes, shock absorbers, spark plugs, clutches මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
14: දැන් කිසි දෙයක් හෙටට කල් දාන්න ඕනේ නැහැ අදම LP finance වෙතින් දැන් leasing එක පහ තුනින් LP leasing අද තමයි හොඳම දවස
15: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
16: සියත Between Lady Miss World Sri Lanka 2026
15: ශ්‍රී ලංකේ රූ රැජිනියා නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
16: සියත Between Lady Miss World Sri Lanka 2026
17: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රියේ 10ට සියත ටීවී බලන්න
18: ටයිටල් ස්පොන්සර්
19: ඔබේ සමට දිගුරණ දීප්තිය ට්වින් ගාලා ගන්න Big Twin Lady රේසර් එකට අදම මාරුවෙන් Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න
20: Enchanter The fragrance of French romance.
21: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
22: Sayanika piligat nishpadaniyak nisa thamai mama Offmark Slim and Radiance liquid collagen ek recommend karan.
23: Offmark premium collagen pehapath nirogi sihin sirurak.
24: Aliya Resort and Spa Seagiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.

ඒ කලින් දුන්නේ ආදරේ ගීතයක්. ඉතින් මේ වර්ජීනියා මං කලින් කිව්වේ අපේ මොරටුවේ ඉන්නේ. එයාමට ස්ටික කමෙන්ට්ස් ගොඩව දාලා තියෙනවා. මං හිතන්නේ එයා ඒ සින්දුර ගොඩක් ආසයි. ඒ වගේම තමයි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා තව දුම්බර ලලිත් ප්‍රියංකර. එයා අහගෙන ඉන්නවද මාව? Thank you ලලිත්. මේ සින්දුව ඔයාට.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව හවස 3:00.

0: කතා ටොප් ස්ටෝරි
1: භික්ෂුන් වහන්සේලා සම්බන්ධ බන්ධනාකාර රෙගුලාසි ගැන තීරණයක්. සිරගත වන භික්ෂුන් වහන්සේලා බන්ධනාගාරෙන් බැහැරට රැගෙන යාමේදී චිවර සහිතව රැගෙන යාමට අදාළ නව රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට සැලසුම් කර තිබෙනවා. අදාළ භික්ෂුන් වහන්සේ අයත් නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත මෙම කටයුතු සිදු කිරීමට නියමිතයි. බන්ධනාගාර ආඥාපනත යටතේ පවතින රෙගුලාසි සහ නිත්‍ය නියෝග යවත්කාලීන කිරීම සඳහා පසුගිය 8 වනදා 5 දිනකගේ නියුත් විශේෂ කමිටුවක් පත් කෙරුණා. එම කමිටුවේ පළමු රැස්වීම පසුගිය 9 වනදා පැවැතුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. කමිටුව සති දෙකක් ඇතුළත අදාළ අධ්‍යයනය සිදු කර නව රෙගුලාසි සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි. එම යෝජනා සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ අදහස් ලබා ගැනීම සඳහා ඒවා එළඹෙන සතියේ මැද භාගයේ වන විට ඉදිරිපත් කිරීමටද සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍ය ආශ්‍රය සඳහන් කළේ. මෙම කමිටුව බුදු ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීරගේ සභාපතිත්වයෙන් යුක්තයි. මෙම කමිටුවට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පියොමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වසන්තාරියරත්න, භෞතික කටයුතු කොමසාරිස් ජෙනරාල් RMG සේනරත්න සහ බන්ධනාගාර කොමසාරිස් AC ගජනායක යන අය ඇතුළත්.
2: මොකද්ද වාහනේ අවුල?
3: මේ කායක ඇක්සලරේටර් එක දුන්නට ස්පීඩ් වෙන්නේ නැහැනේ. RPM එක නම් වැඩි වෙනවා.
2: සර් ගියර් මාරු කරද්දි පොඩි ගැස්සිල්ලක් වගේ එනවා. නිකන් පොඩි ගඳක් එහෙම.
3: ඔව්නේ මල්ලි. දැන් මේ ටික දවසක ඉඳලා
2: එහෙනම් සර්ට ක්ලච් එක පොඩ්ඩක් බලා ගන්න වෙනවා.
4: RPM ඉහළ ගියත් ඇක්සලරේෂන් නඩු වීම, ගියර් ෂිෆ්ටින් අපහසු වීම, ভাইබ්‍රේෂන් හෝ පිච්චෙන ගඳ වැනි ද ක්ලච් ප්‍රොබ්ලම් එකක සයින්ස් වෙන්න පුළුවන්. පහසු ගියර් මාරු කිරීමකට සහ රිලයබල් පවර් ට්‍රාන්ස්ෆර් වෙනුවෙන් XCD DSL හොලෝග්‍රෑම් ස්ටිකර් එකත් බලලම ගන්න.
5: XCD ක්ලච් අතරමන් නුවණ ගමනාන්තයක්. 40 වසරක DSL විශ්වාසී සමග පෙරටම යමු.

ඔයාගේ රත්තරන්ට ආදරය කියන්න පරක්කු වෙන්න එපා. එහෙම වුණොත් මොකද දන්නවද වෙන්නේ? එයා වෙන කෙනෙක් එක්ක ගියොත් එහෙම එයා දිහා බලාගෙන ඉන්න වෙනවා. ඉතින් ඔයාට කියන්න තියෙන්නේ මට මෙච්චරයි. මේ අන්තිම ප්‍රයංජලී ඉන්න. ඒක නිසා 0711982947 මැසේජ් එකක් දාන්න. නැත්තම් බලාගෙන ඉන්න වෙයි. ඒ අන්තිලී ඊළඟ සතියේ වෙනකම්.

0: කොහෙන්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්නේ.
1: සම්වර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,055 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑ කිදිනා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පදව. ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය. ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ පොළ.
3: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
4: අම්ම සල්ලි දාන්නද?
3: ඔව් සල්ලි දාන්න.
4: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කණ්ණාඩි වෙන්න.
3: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳයි.
4: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
2: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදමම තන්න. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකකි. ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සීන දකින්නෙක්ද? O level, A level හෝ උපාධීන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඔස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සීනේ සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා. ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න. 0718-492-492 Global University Partners number 221 Dharmapala Mavata Kolamba 7
5: Satutu rasaguna musuvena kemavala rasa surakena
6: Coco Fry RBD Poltel hata wasarakata wedi vishwasen
7: mulu pavulatama mage ganatama
8: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amatanna 0111 400 600

0: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයක්.
1: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
0: ඔයත් පොකට් මනී අහනවද?
1: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
0: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
2: ප්‍රශ්න 4යි, පොකට් මනී රුපියල් 5000යි.
0: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
2: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 152 WhatsApp කරන්න.
0: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
3: සියත පොකට් මනි
2: අනුග්‍රහය.
4: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
2: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍ර අපි මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
5: Theater Tele Depaya Aluth Kalawakata Tele Natya Pelak Balanna
6: Mage Aaluwek Wenawa Kiyanne Mata Udaw Onena Onuma Welawaka Oyamata Udaw Karanna Pendi Innawa Kiyana Eka
5: Samatana Athi Samata Hamuwa Athi Dehataka Bendi Sunduru Aadareeka Kathawak
6: Na Mata Owata Deyak Kiyanna Thiyenawa
7: බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

ඉතින් කොහොමද මේ පැය ඉවර වෙන්න තව පොඩි වෙලාවයි තියෙන්නේ. ඔය අතර මට මැසේජ් එකක් එනවා කැන්ඩි වල සිතුගෙන්. එයා මට හායි කියලා දාලා තියෙන මැසේජ් එකක්. කොහොමද සිතු එයාට? ඒ වගේම හොඳ වෙලාවට මම දැන් ඔයාගේ මැසේජ් එක කියුවේ. නැත්තම් ඔයාට හන්න වෙන්නේ නැහැ නේද? ඔයාලට දැන් කරන්ට් එක ආවද?

0: දැන් වෙලාව හවස 3:30.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝපාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝපාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකි.

0: Dubai cleaning saha housekeeping rakya kaanta pirimida pirisatama
1: sielu pahasukam nomile avurudu 40 ta adunam adama katha karanna
0: koronagala nk global edge videsh rakya ayatanaya 0.37 2 377 377
2: vartha apita vartha tabuna koti 8 nlv danade tahane lutrayen rupiyal koti 13.97 ikma u devanta supiritya galaba dimin prati sangvardhaneta devanta shaktiyak vemin obat dinawa ratat dinawana jatiye mahatana sampata tanani dahane biladi gena obat kotipatiye kuwan
3: hina wenna menna velawa
4: ජපානේ ඔකිනාව වල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ලෙගල් රෙස්ට් කරනවා.
5: Okay.
4: Rest.
5: Resting.
4: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
6: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියත FM Breakfast Drive. අනුග්‍රහය.
7: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසායි මේ අඩුම විල.
8: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
9: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරි ලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
10: ජනපදය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
12: ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් ලංකා ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම් දිවයිනපුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
13: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් බඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
14: 1500cc turbo engine කින් බලගෙන වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න test drive එකක් වෙන් කරවා ගන්න අමතන්න 0114700678
15: ඕනම කැමක් temperature කරගන්න නියම බටල්වත්ත බට
16: real මට experience එකකට ඇල්වත්ත බට
17: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric 3 රෝද රථය David Pieris e-mobility වෙතින් 0114700550
18: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්නා LOLC එකෙන් loan එකක් ගත්තේ
19: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න
20: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයේ
21: ජාත්‍යන්තරෝ පිළිගත් උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න 0115445000
22: දැන් වියජට් එක කොළඹින් ද වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න one way ticket එකක් දැන් $90 ඉඳන්
23: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්
24: let's be a jet
25: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Madili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place E GWM Experience Center within.
26: Nidhas Pansi ka aduma maasika parikye kata audio system meka karaganna.
27: Avans second phone deyak adage vanna ganna.
28: Avans ticket ticket pay.
29: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekin PayPal withdrawals, credit card facility, loans, multi currency access සහ තවත් බොහෝ දේ.
30: අදම combank.lk වෙත පිවිසෙන්න.
31: Stars Milan Fashion Line Europe පිටවල ගුණේ පිරි Milan Pasta ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා star කෙනෙක් කරන්න.
32: Stars Milan Pasta
33: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fire Guard Wire then dump party. ACL Fire Guard Wire flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
34: Dulux Aquatic Damp Protect වතුරට ලං වෙන්නවත් බැ. ඇල්ගී ෆංගස් ඩර්ට් වලට කිසිම චාන්ස් එකක් නැහැ.
35: ගුවන් ටිකට්පත් මිසා පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ෂණීය අවුට්බවුන්ඩ් ටුවර් පැකේජස් එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels.
36: කල්පනා බාවෙලා පායලා රැපුරා
0: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා.
1: අපි ආයේ හමු නොවෙන.
0: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කම නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියත අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චාප්තාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
3: අතාරින්න බෑ වගේද? නෑ. ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න.
35: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලර්ස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණ නිම වූ සරණාපරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමාව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනස ගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 0117 534 406. ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
4: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
5: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
4: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාස වෙනකම්ම
5: අපි දිනනවා කියනක විතරක්ම මතක තියාගන්න.
6: Sri Lanka tour of Pakistan 2026.
7: දෙවි මොබිස්සයි විස්තරංගය අද සමස 6:30 සිට
8: සියත TV තුලින් සජීවීව.
7: දිනන ක්‍රිකට් නම් සියත තමයි.

අංජලී වගේ තව කෙල්ලෙක් නෑ මේලොව උපදින්නේ. සුදු කෙල්ලේ කවදාවත් නෑ ඔබට වර දෙන්නේ. ඉතින් ඒ වගේම ඉදිරියට යන්න ඕන නෑ කොතනත් පර දෙන්නේ ඔයාට හරියන්න කියලා මම දෙවියන්ගෙන් ණය දෙන්නේ. කවුද ඉතින් මේ ලස්සන කවිලි එලවන්නේ මට? අලබෝමුල්ලේ ජගත් තමයි මේ විදිහට ලස්සන කවියක් එව්වේ මට. තැන්ක් යූ ජගත් මේ කවියට. ඒ වගේම ඉංග්ලන්ඩ් වලින් මහින්ද එයාත් මට මෙසේජ් එකක් දාලා තිබ්බා හායි කියලා. හායි.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමවුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: අනේ මෙහෙම නුනන
3: හරි කියන්නේ
4: ඉතින් ඉතින් සංගීත කනවා මොකෝ කෑවටත් දවල්ට සංගීත කනවා
0: ලා මකලෝ සහ ලාවට සැන්ටි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
6: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
7: අද තමයි හොඳම
8: දවස. A-levels ලෝකයේ top 2% researchers ලා ඉගෙන ගන්න. Slit BSc Honors Biotechnology degree එකට enroll වෙන්න. පිවිසෙන්න www.slit.lk. Slit evolve beyond.
9: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
10: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
11: ඇලුමිනියම් ඕන තරම්. Alumex නම් ඉස්සරහ.
12: ස්වභාවික රසගුණයක සුවබර දෙවියකට මගේ මුළු පවුලටම එක් කරන සතුට රසය.
11: Coco Fry RBD පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
13: ඔසේ කන්නාඩි අමතක වෙලානේ.
14: අම්ම සල්ලි දාන්නද?
13: ඔව් සල්ලි දාන්න.
14: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කන්නාඩි වෙන්න.
13: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
14: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න වගේම හොඳ තැනක් ඕන.
15: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න.
16: ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලැබී මුල්‍ය සමාගමකි. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජ
17: කාගීස් ෆුඩ් සිටි සත්‍යන්ති අඩුම මිල පෙරළිය ලොකුලුණු කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 320යි. අපේ මිල රුපියල් 300යි. අරතාපල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 320යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නවලංගු වන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
18: කවදත් කාගේත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වය. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමී.
19: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
20: සියත Between Lady Miss World Sri Lanka 2026
19: ශ්‍රී ලංකේ රූ රජනියා නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
20: සියත Between Lady Miss World Sri Lanka 2026 උදෙසා තරඟ වදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
21: ටයිටල් ස්පොන්සර්
22: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady රේසර් එකට අදම මාරුයි. Big Twin Lady ඔබත් සැනින් දිදුලන්න.
23: Enchanter The fragrance of French romance.
24: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
25: Sayanika piligat nishpadaniyak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karan.
26: Off Mark's premium collagen pehapath nirogi sihin sirurak.
27: Aliya Resort and Spa Seagiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.

අංචලීට යන්න වෙලාව ටිකටික ලං වෙනවා. ඔය අතර තමයි මඩපාත ලක්ෂ්මන් මට මැසේජ් එකක් දාන්නේ. තමරා, නිශානී, චේතනා, තේජ ඒ වගේ ගොඩක් අය ඉන්න එකතු කරගන්න කියලා. භාග්‍ය, අවිෂ්ක, සිරුවා, විල, සමනසිංහ මේ හැමෝම එකතු කරගෙන මේ ලස්සන සින්දු අපි යට තිබුණා.

අංචලීට දැන් ඔයාගෙන් සමුගන්න වෙලාව ඇවිල්ලා. ඉතින් ඒ සමුගැනීමත් එක්කම මට වැඩි කියන්න තියෙන්නේ ඔයා පරිස්සමින් ඉන්න. අංචලී ආයෙත් එන්නේ සිකුරාදා හවස 7ට. මම අංචලී. ගිහින් එන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව හවස 4:00.

0: थिएटर टॉप स्टोरी।
1: සොරුන්ටෙහි නීතිය ක්‍රාත්මක කරන බව ජනපති කියයි. සීමාවක් නොමැතිව සොරුන්ටෙහි නීතිය ක්‍රාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ නිකවරටිය පැවති ජනරැලියක් අමතමින්.
2: දැන් මේ ළඟදී මම බලගෙන ඇමතිවරයෙක් කියනවා මේ හොරුවල්ලන එකේ සීමාවක් තියෙන්න ඕන. දැකද හිටපු ඇමතිවරයෙක් කියනවා හොරුවල්ලන එකේ සීමාවක් තියෙන්න ඕන. හොරකම් කරනකොට සීමාවක් තිබෙන්නේ නැහැ. දැන් අපිට කියනවා අල්ලන එකේ සීමාවක් තියෙනවා. මතක තියාගන්න සීමාවක් නැතුව අල්ලනවා. අපිට තව අවුරුදු 3ක් තියෙනවා. මේ අවුරුදු 3ෙමත් අල්ලනවා. ඊළඟ වාරෙත් අල්ලනවා. මේක අවසන් කරනවා. මොකද මේ සමහර පරීක්ෂණ ලේසි නෑ අපේ හම්බු. සමහර රටවල් එක ගැට ගහලා තියෙනවා. සිංගප්පූරුවත් එක්ක අපි සමහර අපේ පරීක්ෂණ වල තොරතුරු ඉල්ලලා තියෙනවා.
1: දැන් තවත් දේශීය පොතක්. මේ වසරේ සිවවන කාර්තුව සඳහා ජනන සැලැස්මකට අනුව විදුලි ගාස්තු සංශෝධනය කරන්නේ ද යන සභාවෙන් මෙවන විට අධ්‍යයනය කරමින් සිටින බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා. ජාතික පද්ධති ක්‍රියාකරු පෞද්ගලික සමාගම සඳහන් කළේ කාලුණික පුරෝගතන අනුව මේ වසරේ සිවවන කාර්තුවේදී ජල විදුලි බලාගාර වලින් විදුලි නිපදවීමට සැලසුම් කර තිබෙන බවයි. ජනවිදුලි බලාගාරයකින් විදුලි එකකයක් නිෂ්පාදනය කිරීමේදී වියදම ශත දශම ගණනක් වුවත් තාප විදුලි බලාගාරයකින් නිපදවන විදුලි එකකයක් සඳහා රුපියල් 55-60 අතර මුදලක් වැය වෙනවා. මේ වසරේ සිවවන කාර්තුව වන ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් සඳහා ජනන සැලැස්මක් ඉදිරිපත් කරන බවත් එම සැලැස්ම අනුව සිවවන කාර්තුවට අදාළ විදුලි ගාස්තුව තීරණය කරන බවත් අදාළ සමාගම සඳහන් කළා.
0: අනුග්‍රහය ජපන් තාක්ෂණයෙන් ජපානයම නිෂ්පාදනය කරලා ජපානයෙන් ලංකාවට ගෙන්වල ලංකාවේ තියෙන එකම ජපන් බැට්‍රිය යුවාසා වසර 40ක DSL විශ්වාසය සමගින් දිවයින පුරා බෙදා හැරීම දිගු කාලීන කාර්යක්ෂමතාවය ඇක්වා PXXU වැනි ජපන් වාහන සඳහා විශේෂ යුවාසා VRLD ටෙක්නොලොජියක වැගනාර් සීරීස් සඳහා හරියන එකම බැට්‍රිය ජපන් වාහනයට ජපන් බැට්‍රිය.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින පුරා
1: We can see a

0: ස දැන්න ට හොඳම දීම සහ වැඩ තරයක් එලිෆන් හස් ලමන ලට එකකයිද ස පක් සඳහ සයට විසි පාක වටමක් උස්වත් කො නයිස් පිස්කට බ්‍රන් තුන්සේ සුවක් සඳහ සයට තියක බටමක් අත්‍ය වශ පාන්ට සඳහ ්‍රශ්ම දීමන කීල්ස් තිම පමණයි කීල්ස් ලයි් එකම
1: ප්‍රශ්නමන කොයින්දස DLB වාසිලොතරයෙන් ඇරෙන්
2: සම්බන්ධන ලොතරයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 56 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිදිනා ගන්න DLB වාසි කොයි කාටත් වාසි
3: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර

0: ප්‍රාකෘතික සුරක්ෂිතකරණය කැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් විලඳ
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න.
2: අවන් සෙකන්ඩ් ඕන දෙයක් අද ගෙවන්න ගන්න.
1: අවන් ස්ටිකෙන් ටික
0: පේ. ඔඩියෝස් ෆුඩ් සිටි විතින් 43 වන සංවත්සර සමරුඹට බෙගවට්ටම්. ෆොන්ඩ්‍රේ ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 210යි. කොත්මලේ ප්‍රොසෙස් චීස් ඉතිරි රුපියල් 200යි. විවා මොල්ට් පවුච් ඉතිරි රුපියල් 230යි. ලක්ස් රේඩියන්ට් ග්ලෝවින් ස්කින් ඉතිරි රුපියල් 180යි. කගිල්ස් ෆුඩ් සිටි
3: පරම්පරා ගණ කපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න. විශ්වාසයේ පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
5: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර. මිස් හොඳ කුල්ද?
4: කුල්. මොකද මම හොට්නේ.
6: ඒකනං ඇත්ත මිස්. මිස් දැකල පුරුදුයිත් වගේ.
4: වෙන්න බෑ. දැකල පුරුදු නෙවේ. සමහරට අහල පුරුදු ඇති.
7: Oh my god.
6: ඔඩි මිස් සුදු කොච්චි.
8: Hot and spicy with සුදු කොච්චි.
7: කොච්චි.
9: මොනි සියතම හවස දෙකට සුදු කොච්චිට. කොච්චිට.
6: මිස් මිස්. Excuse me miss.
4: No no no. උම්මනම් ෂෝට් ටයිම් එකේද විතරයි.
10: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස් කීපින් NK Global Lich කුරුණෑකල අදම කතා කරන්න
11: 0372 370 370.
12: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
13: නෑ ටීචර්, ප්‍රශ්න 4යි තප්පර 5යි.
12: ඔයත් පොකට් මනී අහනවද?
13: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනී දිනන්න.
12: බලමුකො බලමුකො, මාත් මැසේජ් එකක් දැම්මා.
14: ප්‍රශ්න 4යි පොකට් මනී රුපියල් 5000යි.
12: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනී.
14: දැන්ම පොඩ්ඩකේ 9යි 9වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
12: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100ද පොකට් මනී අහන්න.
9: සියත පොකට් මනී.
5: අනුග්‍රහය.
15: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
16: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවකම සමාජිකකින්.
17: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. පියකුමෙන් මවකමෙන්.
10: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
18: මාව දැකලා හැංගුණානේ.
19: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
10: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
20: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්නේ නෑනේ.
10: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේනගෙන දූවිලි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
11: සියත ටීවී තුලින්.

අවස 4 විනාඩි 31යි දැන්. වේලාව ඔබ වෙත ගෙනාවේ. වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: deals within දැන් ඔබට හොඳම දේම නැසා වැඩි ඉතිරියක්. Elephant House Lemonade liter 1.5% සඳහා 125ක වට්ටමක්. උස්වත්ත Coco Nice Biscuit brand 380ක් සඳහා 130ක වට්ටමක්. අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ්ම දේම නැ Kiehl's within පමණයි. Kiehl's life එකම fresh. සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ.
1: පාට එක්ක ආදරේ පටලගන්න එපා.
0: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ. සුදු පාට කිව්වම
1: ඔය ආදරේදි මොනවද හොයන්නේ?
0: තේරුම් ගැනීමයි සනසීමයි.
1: ඉතින් සුදු පාට කියන්නේ සනසීමනේ.

0: එදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: Dubai cleaning and housekeeping රැකියා කාන්තා පිරමිඩ පරිසරම
2: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
1: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370.
2: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට ෂෝමේ දැන් අබන් සිටින්
3: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
4: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
5: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්.
6: ජාතික ලොතරැයි මණ්ඩලය
7: හාගල්ස්වුඩ් සිටි 43 වැනි සංවත්සර සමරුව වෙනුවෙන් වාසනාවන්ත ජයග්‍රහකයන් 43 දෙනෙකුට රුපියල් ලක්ෂයක් වටිනා කාගල්ස් gift voucher දිනා ගැනීමේ අවස්ථාව. තවත් රුපියල් මිලියන 10ක් වටිනා ක්ෂණික බිල් වයි පවුච් ජයග්‍රහණය කරන්න. කාගල්ස්වුඩ් සිටි.
8: මෙන්න ප්‍රශ්නය. මේ අතරින් ලොව ගැඹුරුම මිරිදිය විල ලෙස සැලකෙන්නේ 1. බයිකල් විල 2. සුපීරියල් විල.
9: බයිකල් විල
10: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න හෝමාගමේ හෙසඳු රශ්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දින්නා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714යි 151යි 151 එකට අපිට WhatsApp කරන්න.
11: Yata Pocket Money.
10: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
13: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
12: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාස වෙනකම්ම
13: අපි දිනනවා කියන එක විතරක්ම මතක තියාගන්න.
14: Sri Lanka tour of Pakistan 2026.
15: දෙවි මොබිස්සයි විස්තරගය අද සමස 6:30 සිට
16: සියත TV තුලින් සජීවීව
15: දිනන ක්‍රිකට් නම් සියත තමයි.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: කමර්ෂල් බැංකුවෙන් රන් අයයි අත පිරෙන්න වාසියයි. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාවෙන් ඔක්තෝබර් 1 සිට දෙසැම්බර් 31 දක්වා 250කට අධික ජයග්‍රාහකින් සඳහා රුපියල් 25,000 බැගින් සුපර් මාකට් තෑගි වවුචර්. වැඩි විස්තර සඳහා ළඟම කමර්ෂල් බැංකු ශාඛාවට පිවිසෙන්න. කමර්ෂල් බැංකුවේ රන් අය සේවාව.
3: අංක 2ට 25,000ක් දෙන එකම ලොතරැය්‍ය DLB වාසි සමඟ තවත් තෑගි කන්දරාවක්. අංක 2 වාසි මන්තරේ DLB වාසි.
4: බලන්නකෝ මල්ලී, අපේ ගෙදරට ළඟදි ගත්ත කොමඩ් එක ඉරි තලලා කැඩිලානේ. මට දෙන්නකෝ SLS සහතිකේ තියෙන අවුරුදු 25කවත් වගකීමක් තියෙන හොඳ බාත්รูම් සෙට් එකක්.
5: එහෙනම් මිස්ටර් ගැලපෙන්නේ ඔටෝ බාත්ය තමයි. දැන් 400කට වැඩි ඩීලර් නෙට්වර්ක් එකකුත් තියෙනවනේ.
4: අපරාදේ මට කලින් ඔටෝ බාත්ය සෙට් එකක් ගන්න තිබුණේ.
5: ඒකනේ මිස්, අපිට බය නැතුව විකුණන්න පුළුවන් එකම බාත්ය සෙට් එකනේ ඔටෝ කියන්නේ.
6: ඔටෝ බාත්ය පවතී සැමදා.
7: Bajaj Pulsar N160, superior performance, superior sporty look, dual channel ABS, gold USD forks, David Peiris Motor Company Private Limited within Amatanna, Binduai 114 600.
8: After A-levels, AI-driven world එකේ ඔයත් future ready business leader කෙනෙක් වෙන්න කැමතිද? එහෙනම් හරිම තැන Slit Business School. Apply කරන්න පිවිසෙන www.slit.lk. Slit evolve beyond.
9: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසමසම අඩුම මිල Cargill's Food City වෙතින් සුදු සීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි. කිරි සම්බා සහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නා වළංගු වන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සයි
10: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයෙන් පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම්
12: ඉස්තරයේ පෙරලි කරන NLB මෙගා පවර් දෙවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රතයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම ලොතරැය්‍ය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
13: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව

0: क्या था टॉप स्टोरी
1: डिस्ट्रिक्ट का अटकटे नायक मनोत्रुंग भीम पावती ने वैसे साहित्य कालगुनियत समग्र डिस्ट्रिक्ट का अटक प्रादेशिक लेकम कोटास सकेप्यक संधा नायक अनुत्रुंग भीम निकुट करते बनपा जातिक गुडनगली परेशन संविधानीय सदान कले केकल डिस्ट्रिक्ट के रुवन बेल बुलत कोहपीटी सह मावनल प्रादेशिक लेकम कोटास संधा देवन मट्टमे नायक अनुत्रुंग भीम निकुट करते बवाई बदुल डिस्ट्रिक्ट के एल पसर කනුතර දිස්ත්‍රික්කයේ බලල්ලාවිට බුලත් සිංහල මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ යටිනුවර හතරලියද්ද සහ දොළුව යන ප්‍රාදේශීයකම් කොටස සඳහා නිකුත් කර ඇත්තේ පළමු මට්ටමේ නායම් අනතුරුඟ වීම. කැකල දිස්ත්‍රික්කයේ අරනායක දෙහිඔ විට යටිඅන්තොට රඹුක්කන කෑගල්ල බරකාපුල කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම මලවපිටිය අලව්ව මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ රත්තොට අබන්ගක කෝරළේ සඳහාද පළමු මට්ටමේ අනතුරුඟ වීම නිකුත් කෙරුණා. නුවරළි දිස්ත්‍රික්කයේ හඟුරන් කෙත රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ නිවිතගල අයකම කුරුවිට වැලිගිපොළ ඇහැලියගොඩ කලවාන රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොටස සඳහා නිකුත් කර ඇත්තේ පළමු මට්ටමේ නායම් අනතුරුඟ වීම. මේ අතර මෙම මාසයේ සහ ලබන මාසයේ අපේක්ෂිත වර්ෂාපතනයේ ඉක්මවා වැසි තත්ත්ව අපේක්ෂා කරන බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ එල්නියෝ තත්ත්වයේ බලපෑම ඊට හේතුව පවයි. සියතමෙලඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට.
0: සියතා ටොප් ස්ටෝරි. අනුග්‍රහය.
2: මේ ටිකක් හිමින් යන්නකෝ.
3: ඇයි බයද?
2: පේන්නේ නැද්ද නෙමේ වැස්සත් එක්ක පාරත් තුනලම තෙමිලා තියෙන්නේ. ඔය ලිස්සෝනේ මං කිව්වා ඔයාට.
4: වැස්සේ වගේම වීලි පාරෙත් හොඳ ග්‍රිප් එකක් සහ හොඳම බ්‍රේකින් පර්ෆෝමන්ස් එකක් ලබා දෙන Continental Tires ජර්මන් තාක්ෂණයේ සමගින් විශ්වසනීය ධාවනයකට 40 වසරක් පුරා ඔබේ විශ්වාසය දිනු DSL වෙතින්.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: සින්දුවක් කියන්න බෑ කියලා කොහෙවත් නෑ. එහෙම නීතියක් කොහෙවත් නෑ. ගීතයේ අයිතිය පිළිබඳ සාකච්ඡාව ඇතුලේ විශේෂ කමිටුවක් දාලා ඒ කමිටුව හරහා දැන් අපේ තියෙනවා ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශයේ තියෙනවා කවුන්සිල් එකක් එක්ස්පර්ටිස් ලගේ ඒ අය හරහා දැන් අපි ඒකට මොකද්ද කරන්න කියලා හොයන. ඒ නිසා ප්‍රශ්නේ ඉවර නෑ. ගීත රචකයන් සහ සංගීතඥයන් එකතු වෙලා හදාගත්ත සංගමයක් තියෙනවා. ඒගොල්ලෝ කියන ඒගොල්ලන්ගේ ඇසෝෂියේෂන් එකේ සමාජිකයන්ගේ බුද්ධිමය දේපළ පාවිච්චි කරන අය ගෙවීමක් කරන්න ඕන කියන එක කියනවා. හැබැයි ඒගොල්ලෝ තෝන් නැති වැඩක් උත් කරලා තිබුණා. මොකද ඒගොල්ලෝ මේ වැසිකිළියක සින්දු දැම්මත් එහෙම නැත්නම් කඩසාප්පක සින්දු දැම්මත් මගුල් ගෙදරක සින්දු දැම්මත් අය කරගන්න ඕන මෙච්චර ගණන් නියම කරලා තිබුණා. එහෙම අයිතියක් ඒගොල්ලන්ට නැහැ.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙන පද වූ ජිනීව් රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ
3: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් අරගන්න
4: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
3: අවන්ස් ටිකෙන් ටික පේ
5: ඉතින් දැන් ඔබට හොඳම දීම නැසා වැඩි ඉතිරියක් එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක් උස්වත්ත කොකෝනයිස් බිස්කට් බ්‍රෑන්ඩ් 380ක් සඳහා 130ක වට්ටමක් අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ් මදීමනා කීල්ස් කතින්ම පමණයි. කීල්ස් ලයිෆ් එකම
6: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්නෙ මොකටද?
7: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: පුතේ කණ්ණාඩි අමතක වෙලා නේ.
9: අම්ම සල්ලි දාන්නද?
8: ඔව් සල්ලි දාන්න.
9: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මගේ කණ්ණාඩි වෙන්න.
8: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
9: ඔයා වගේ හොඳ කෙනෙකුට ගනුදෙනු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
2: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් හොඳම තැනක් හොඳ ආයෝජනයක් 13.19 අදම අමතන්න ලංකා රේටින් BBB- stable outlook බලපත්‍ර ලබා මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්

0: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL ෆයර්ගාඩ් වය. දැන් දම්පාටින් ACL ෆයර්ගාඩ් වය. ෆ්ලේම් රිටාඩන්ට් ප්‍රමිතියේ පුරෝගාමියා.
1: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
2: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
1: ඔයත් පොකට් මනි අහනවද?
2: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
1: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
3: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
1: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
3: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 152ට WhatsApp කරන්න.
1: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
4: සියත පොකට් මනි
3: අනුග්‍රහය.
5: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳය.
6: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවක් සමාජිකකින්.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
8: අනුවටයි දශම දෙකෙන් 98.4 සියත දිවයින පුරා

0: අවස 5 විනාඩි 31යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ದುಬೈ ಕ್ಲೀನಿಂಗ್ ಸಹ ಹೌಸ್ ಕೀಪಿಂಗ್ ರಕ್ಕೆಯ ಕಾಂತಾ ಪಿರಮಿದ ಪರಿಸರಮ
1: ಸೀನು ಪಹಸು ಕಮ್ ನೋಮಿಲೆ ಅವರದು ಹದಲಿಯಟ್ ಅಡು ನಮ್ ಅದಮ ಕಥಾ ಕರನ್ನ
0: ಕುರುನಾಗಲ ಎನ್ ಕೆ ಗ್ಲೋಬಲ್ ಎಚ್ ವಿದೇಶ ರಕ್ಕೆಯ ಆಯತನೆಯ ಬಿಂದುವತಿ ಸತೈದ ಕೈ ತುಂಸಿ ಹತ್ತವೈ ತುಂಸಿ ಹತ್ತವ
2: ಅಮ್ಮ ಏ ಆಂಟಿ ಒಳಗೆ ಫ್ರೆಂಡ್ ಕೆನೆಕ್ದ
3: ನೇ
2: ಹಿನಮ್ಮಯ ಏ ಆಯ್ಕ ಹಿನಾವುನೆ
3: ತವ ಕೆನೆಕ್ಕ ಹಿನಾವೆನ್ನ ಏಕೆನ ಅಪೇ ಫ್ರೆಂಡ್ ಕೆನೆಕ್ ವೆನ್ನ ಓನಮ ನೇ ಪುಂಚಿ ಹಿನಾವಕಟ ಪುಲುವಂ අපේ තනිතාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
4: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම ෆ්‍රෙෂ්.
5: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට. Xiaomi දැන් අපහසු තින්.
6: රස කල්පනා බාවෙලා පායලා රැපුණා.
7: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට
8: ඔයාට මෙහෙම හිතෙනවා
9: අපි ආයේ හමු නොවෙන
7: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන දෙක ගානේවත් ඕනේ මම කිව්වේ සින්දු ගැන එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ
5: සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
10: සින්දු සියත අනුග්‍රහය
11: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිලාරේ චක්කාරේ
10: දිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා
12: අලංකාරයේ සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසුදු රණින් නිම වූ සරණාපරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමව සාධික කරයි ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න අමතන්න 011 7534 406 ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
2: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා
3: හොඳ ළමයා සීට සීයක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කැම රසට පොඩි වෙනසක් කළා.
10: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයි.
13: වෙන ප්‍රශ්නය. මේ අතරින් ලොව ගැඹුරුම මිරිදිය විල ලෙස සැලකෙන්නේ 1. බයිකල් විල 2. සුපීරියල් විල.
2: බයිකල් විල
12: ස්කෝලේ 6 වසර ඉගෙන ගන්න හෝමාගමී හෙසඳු රශ්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් වින්නා. ඔයත් ස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
14: යතෝ පොකට් මනි.
12: සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
15: කට්ටියට ක්‍රිකට් අමතක වෙලා වගේ නේද?
16: අපි කොහොමද ක්‍රිකට් අමතක කරන්නේ?
15: එහෙනම් ඔක්තෝබර් ඉඳන් නොවැම්බර් මාසෙ වෙනකම්ම
16: අපි දිනනවා කියනක විතරක්ම මතක තියාගන්න.
17: Sri Lanka tour of Pakistan 2026.
18: දෙවි මොබිස්සයි විස්තරංගය. අද සමස 6:30 සිට
19: සියත TV තුලින් සජීවීව
18: දිනන ක්‍රිකට් නම් සිය

0: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
1: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
0: ඔයත් පොකට් මනි අහනවද?
1: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
0: බලමුකො බලමුකො, මාත් මැසේජ් එකක් දැම්මා.
2: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
0: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
2: දැන්ම පොඩ්ඩකේ 9යි 9යි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
0: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
3: සියත පොකට් මනි.
2: අනුග්‍රහය.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුව කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සහගමක. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජිකයෙක්.
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. පියකුමෙන් මවකමෙන්.
7: Hi guys, මේ කතාව කලින් අහලා නැත්තම් පක්කෑවට වැඩක් නැහැ. මේ තමයි පරණ ජෙනරේෂන් එකේ ටැක්සි ඇප් අඬවන My Ways.
8: මේක ඉතින් තවත් ටැක්සි ඇප් එකක් නේද?
7: අන්න කටවරද්ද ගත්තා. 126 කියලා ප්‍රොමෝ කෝඩ් එක දාලා My Ways එකෙන් බුක් කරන පළවෙනි රයිඩ් තුනටම 150 ගානේ රුපියල් 500 වෙනකන් ඕෆ්. අනික මොන රයිඩ් එකද කියත් ගෙවන්න තියෙන ගාණ අඩුයි.
8: අඩුයි?
9: අඩුයි තමයි බල. පේන්නේ නැද්ද බලපුවා?
8: පේනවා පේනවා.
7: ඊළඟට තියෙන රසවත්ම කෑල්ල My Ways app එකට bike, 3-wheel, car, van මුලදිම register කරන driver partners-ලට commission, subscription මුකුත්ම ගෙවන්න වෙන්නේ නැහැ. කොළඹ එකේ ඉඳලා 15 ඇතුළත කිලෝමීටර 2කට වඩා දුරින් තියෙන hire pick කරනකොට රුපියල් 150ක් දක්වා වැඩිපුර ගාණකුත් ගෙවනවා. ඔක්තෝබර් මාසෙ පුරාම bonus දෙනවා.
9: My Ways app එක මාසෙකට දාගෙන බලන්න.
8: අලුත් කසාදයක් පැද්දා වගේ තී.
4: ඒ කන්නාඩි අමතක වෙලානේ.
8: අම්ම සල්ලි දාන්නද?
4: ඔව් සල්ලි දාන්න.
8: ඔය ෆෝම් එක දෙන්නකෝ. මං අම්මයි කන්නාඩි වෙන්න.
4: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
5: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන.
2: ස්ථාවරත්වයේ විශ්වාසනීයත්වය සහ ආරක්ෂාව ඉහළින්ම ලබා දී ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. හොඳම තැනක් හොඳ ආයෝජනයක්. 13/19 අදම අමතන්න. ලංකා රේටින් BBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක. ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනා ක්‍රමයේ සමාජික
10: එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
12: After levels, Sri Lanka's top 5 tech graduate කෙනෙක් වෙන්න. Slit Faculty of Computing සමග එකතු වෙන්න. Apply කරන්න, පිවිසෙන්න. www.slit.lk. Slit Evolve Beyond.
13: වාර්තාපිට වාර්තා කබුණ කෝටි 8 NLB දනරිතහනේ දුතරයි රුපියල් කෝටි 13 9 අත ඉක්ම වූ දවන්ත සුපිරිතයා ගලබා දීමින් රටේ සංවර්ධනයේ දවන්ත ශක්තිය පෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතිය මහතන සම්පත තන නිදහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙක්
14: වන කගිල්ස් ෆුඩ් සිටි සත්‍යන්ති අඩුම මිල පෙරළිය ලොකු ලුණු කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 320යි අපේ මිල රුපියල් 300යි අරතාපල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි අපේ මිල රුපියල් 320යි මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය මෙම දීම නවලංගු වන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා තොග අවසන් වනතුරු පමණයි කොන්දේසි සහිතයි
15: කවදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය ACL Fireguard Wire then dam party ACL Fireguard Wire flame retardant pramitiye purogami
16: mehi bat suraganange das mat karana ru sapuwe asiriyam mevena
17: Seata between lady miss world sri lanka 2026
18: sri lankaye rurajiniya nabises kanmana jatyantara varalat ekama sannamaya
17: Seata between lady miss world sri lanka 2026
19: කිරුලක් උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
20: Title sponsor.
21: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වින් ගාලා ගන්න. Big Twin Lady Racer එකට අදම මාරුවෙන්න. Big Twin Lady. ඔබත් සැනින් දිදුලන්න.
22: Enchanter.
0: The fragrance of French romance.
1: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
22: සායනික පිළිගත් නිෂ්පාදනයක් නිසා තමයි මම Off Mark Slim and Radiance Liquid Collagen එක recommend කරන්නේ.
23: Off Mark Premium Collagen පහපත් නිරෝගී සිහින් සිරුරක්.
24: Alia Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: විපක්ෂයේ චෝදනාවලට ජනපතිගෙන් පිළිතුරු සංවිධානාත්මක අපරාධකරුවෙකු බල්ගේරියාවේදී අත්අඩංගුවට සෞදියට එල්ල කළ හූති ප්‍රහාරගෙන ඇමරිකාවේ අවධානය ශ්‍රී ලංකා පාකිස්තාන දෙවන විසවිස ගැටුම අත
0: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න

0: දැන් කිසි දෙයක් හිටත කල් දාන්න ඕනේ නැහැ. අතම LB Finance දෙන්න. දැන් ලීස් එක පැය තුනෙන්. LB Leasing. අද තමයි හොඳම දවස. ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපත වූ ජිමි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
1: කීල්ස් විදින් දැන් ඔබට හොඳම දීමන සහ වැඩි ඉතිරියක් එලිෆන්ට් හවුස් ලෙමනේඩ් ලීටර 1.5ක් සඳහා 125ක වට්ටමක් උස්වත්ත කොකෝනයිස් බිස්කට් බ්‍රෑන්ඩ් 380ක් සඳහා 130ක වට්ටමක් අත්‍යවශ්‍ය පාන සඳහා ෆ්‍රෙෂ්ම දීමන කීල්ස් විදින්ම පමණයි කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්
2: Dubai Cleaning සහ Housekeeping රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
3: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
2: කොරණෑගල NK Global Village විදේශ රැකියා ආයතනය 0372370370.
4: ඔබත් විදේශ අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O level, A level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා. ශිෂ්‍යත්ව දීමන හා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718-492-402 Global University Partners නම්බර 221 ධර්මපාල මාවත කොළඹ 7
2: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවි නියෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි
5: බොහෝසත් සිතුවිල්ලකින් කුඩා තැනින් පටන් ගනිමින් ව්‍යාපාර ආරම්භමින් පවුල් සහ ජීවනෝපායන් ගොඩනගමින් අනාගතය සැලසුම් කරමින් දේශයක් ගොඩනගන අභිමානවත් ඔබව ගොඩනැගීම අපේ අභිලාෂයයි. LB Finance දේශය ගොඩනගන ඔබ වෙනුවෙන් 55 වසරක්.
6: සියතර ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
7: මගේ ආලෝක වෙනවා කියන්නේ මට උදව් ඕනෙන ඕනම වෙලාවක ඔයාමට උදව් කරන්න බැඳී ඉන්නවා කියන එක.
6: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳී සුඳුරු ආදරයක කතාවක්.
7: නෑ මට ඔයාට දෙයක් කියන්න තේනවා. ඔයා ෆ්‍රී වෙලාවක අපි හම්බෙමුද?
2: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.
6: සියත සතියක්.

0: අවසහයයි විනාඩි 30යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වය දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: සිරගත කරන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් රජයේ නිවේදනයක්. සියලු දෙනා නීතියට යටත් බව ජනපති කියයි. දිස්ත්‍රික් අටකට නායෑම් මොනතුරඟ වේ. සෞදියට එල්ල කළ හූති ප්‍රහාරගෙන ඇමරිකාවේ අවධානය. දෙවන විසවිස ගැටුමේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට.
0: දේශීය සියත. Local news on Sieta. අනුග්‍රහය.
2: මොකද බං අසනීපෙන් වගේ?
3: මේ පොඩි කැස්සක් විතරයි.
2: මං උඹ ගැන නෙවෙයි කිව්වේ, වාහනේ ගැන. වාහනේ තසනීප වෙලා වගේනේ ස්පාර්ක් ප්ලග් ටික චෙක් කරගන්න වෙයි.
4: එන්ජින් එකට ඕන ස්පාර්ක් එක හරියට ලැබුණ නැත්නම් ස්ටාර්ට් ඉන් පර්ෆෝමන්ස් වගේම ෆුල් එෆිෂන්සි එකටත් බලපාන්න පුළුවන්.
5: NGK plugs විශ්වාසය රකින DSL hologram sticker එක දෙයි බලන්න. එක ස්පාර්ක් එකයි ගමනම සුබයි. 40 වසරක DSL විශ්වාසය ඔබ සමගයි.
1: සිරගත වන භික්ෂූන් වහන්සේලා බන්දනාකාරයෙන් බැහැරට රැගෙන යාමේදී චීවර සහිතව රැගෙන යාමට අදාළ නව රෙගුලාසි ඉදිරි සති දෙක තුළ සම්මත කිරීමට සැලසුම් කර තිබෙනවා. අදාළ භික්ෂූන් වහන්සේ අයත් නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත මෙම කටයුතු සිදු කිරීමට නියමිතයි. බන්දනාකාර ආඥාපනත යටතේ පවතින රෙගුලාසි සහ නිත්‍ය නියෝග යවත්කාලීන කිරීම සඳහා පසුගිය අටවනදා පස්දෙනෙකු ගෙන යුතු විශේෂ කමිටුවක් පත් කෙරුණා. එම කමිටුවේ පළමු රැස්වීම පසුගිය නවවනදා පැවැතුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. කමිටුව සති දෙකක් ඇතුළත අදාළ අධ්‍යයනය සිදු කර නව රෙගුලාසි සංශෝධනය සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට නියමිතයි. එම යෝජනා සම්බන්ධයෙන් මහා සංඝරත්නයේ අදහස් ලබා ගැනීම සඳහා ඒවා එළමෙන සතියේ මැදභාගය වන විට ඉදිරිපත් කිරීමටද සැලසුම් කර ඇති බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. මෙම කමිටුව බුද්ධ ශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධිරගේ සභාපතිත්වයෙන් යුක්තයි. කමිටුවට අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම් පියුමන්ති පීරිස්, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් වසන්ත ආරියරත්න, බහුතර කටයුතු කොමසාරිස් ජෙනරාල් RMG සේනාරත්න සහ බන්දනාකාර කොමසාරිස් AC ගජනායක යන අය ඇතුළත්. බන්දනාකාරගතව සිටින පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන් ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක තත්වයක් ඇති වුණා. එම සිදුවීමෙන් පසු සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පවතින ක්‍රියාපටිපාටිය පිළිබඳව අවධානය යොමුව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ත්‍රිනිකායක මහා සංඝරත්නයේ නියෝජිත හිමිවරුන් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර විශේෂ සාකච්ඡාවක් පසුගිය අටවනදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී ජනාධිපතිවරයා පැහැදිලි කළේ 1877 බන්දනාකාර ආඥාපනත සහ එහි රෙගුලාසි තුළ භික්ෂූන් වහන්සේලා සඳහා වෙනම විශේෂ විධිවිධාන නොමැති බවයි. එබැවින් පවිතර නීතියට පිටින් පුද්ගලින් සඳහා විශේෂ නියෝග ලබා දීම වෙනුවට වර්තමානයට ගැලපෙන පරිදි නීති සංශෝධනය කළ යුතු බවද ඔහු සඳහන් කළා. එම සාකච්ඡාවේදී මහා සංඝරත්නයේ නියෝජිත හිමිවරුන් යෝජනා කළේ යම් භික්ෂූන් වහන්සේ නමක් අධිකරණයෙන් වරතකරු වී වසර 3කට වැඩි කාලයක් සඳහා සිරගත කරන අවස්ථාවක උන්වහන්සේ අයත් නිකායට හෝ පාර්ශ්වයට ඒ පිළිබඳ දැනුම් දිය යුතු බවයි. එම නිකාය හෝ පාර්ශ්වයේ නිර්දේශ මත අදාළ ක්‍රියාපටිපාටිය සකස් කිරීමෙන් විනිවිද භාවයක් ඇති කළ හැකි බවද හිමිවරුන් පෙන්වා දුන්නා. මහා සංඝරත්නය ඉදිරිපත් කළ යෝජනාවට එකඟ වූ ජනාධිපතිවරයා අදාළ නීතිමය රෙගුලාසි කඩිනමින් සකස් කර සති දෙකක් ඇතුළත එම කටයුතු අවසන් කරන ලෙස අධිකරණ අමාත්‍යවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. මේ අතර සිරගත කර සිටින පූජ්‍ය ගලගුඩත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා පැවැත්වෙන නිදහසේ පාගමනේ දෙවන දිනය අදයි. පාගමන අද කඩුගන්නාව නගරයෙන් ආරම්භ වී කෑකළ නගරය දක්වා ගමන් කිරීමට නියමිතයි. එහි පළමු දිනේ ඊයේ නිමාවට පත් කළේ කඩුගන්නාව ප්‍රදේශයෙන්. ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා මහනුවර ශ්‍රී දළදා මාලිගා මහමල්වේ සිට කොළඹ දක්වා වන පාගමන ඊයේ ආරම්භ කෙරුණා. චීවරයට අත නොතබුණු ඥානසාර හිමියන් වහා නිදහස් කරනු යන ඉල්ලීමෙන් මහා සංඝරත්නය ඇතුළු විශාල පිරිසක් එක්ව සිටින මෙම පාගමන දින 6ක් පුරා පැවැත්වෙනු ඇතේ. නීතිය සැමට සමානව ක්‍රියාත්මක වන අවස්ථාවේදී ඊට එරෙහි වන්නේ මෙතෙක් නීතියට යටත් නොවූ පිරිසක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි යන බැවින් නිකවරටියේ පැවති ජනරැලියක් අමතමින්
6: නීතිය සාධාරණ ක්‍රියාත්මක කරන හදනකොට පැරණි නීතියෙන් වරප්‍රසාද ලැබූ අය, පැරණි නීතියෙන් අපරාධ කළ ආරක්ෂාව ලැබූ අය මොකද කරන්නේ? පාරට බහිනව, කෑ ගහනව, එළවන්න ඕන කියනව, යන්නේ කියන ඇයි? එයාට පුරුදු නැහැ කාට සමාන ලෙස නීතිය ක්‍රියාත්මක කරන රටක ජීවත් වෙලා පුරුදු නැහැ. මේ බලය හරහා ඒකල පුරුදු වෙලා තිබුණා නීතියට වඩා උඩින් ඉන්න. හැබැයි දැන් ආණ්ඩුවක් හැදලා තියෙන මොකටද? කාටත් නීතිය සමානයි. දැන් කාටත් නීතිය සමාන වෙනකොට ඒ ආණ්ඩුවට විරුද්ධ වෙන්න ඕන කවුද? කවුද විරුද්ධ වෙන්න ඕන?
7: ඒකට කාටත් නීතිය සමාන ලෙස ක්‍රියාත්මක වෙනකොට ඒ ආණ්ඩුවට විරුද්ධ වෙන්න ඕන නීතිය නොසලකා වැඩ කරපු අය.
6: නීතියට යටත් නොවි වංචා කරපු අය.
7: නීතියට යටත් නොවි අඬදබර කරපු අය.
6: නීතියට යටත් නොවි කට්ටි පැනපැන හිටපු අය.
7: ඒගොල්ලෝ විරුද්ධ වෙනවා. එනිසා මතක තබා ගන්න, ඒක ඉතා සුළුතර කණ්ඩායමක්. මේ රටේ අපේ හාමුදුරන් වහන්සේලා, අපේ පූජ්‍ය උතුමන්ලා, අපේ රටේ පොදු ජනතාව, අපේ රටේ වෘත්තීය වේදීන් මේ සියලු දෙනා අපේක්ෂා කරන්නේ සෑම දෙනාට සමාන නීතිය ක්‍රියාත්මක වෙන රටක්. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඒ රට ගොඩනගමින් තියන ගොඩනගලා තියෙනවා.
1: සීමාවක් නොමැතිව සොරුන් ටෙරිහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.
6: දැන් මේ ළඟදි මම බලාගෙන ඇමතිවරයෙක් කියනවා මේ හොරුවල්ලන එකේ සීමාවක් තියෙන්න ඕන. දැක්කද හිටපු ඇමතිවරයෙක් කියනවා හොරුවල්ලන එකේ සීමාවක් තියෙන්න ඕන. හොරකම් කරනකොට සීමාවක් තිබ්බේ නැහැ. දැන් අපිට කියනවා අල්ලන එකේ සීමාවක් තියෙනවා. මතක තියාගන්න, සීමාවක් නැතුව අල්ලනවා. අපිට තව අවුරුදු 3ක් තියෙනවා. මේ අවුරුදු 3ෙමත් අල්ලනවා, ඊළඟ වාරෙත් අල්ලනවා. මේක අවසන් කරනවා. මොකද මේ සමහර පරීක්ෂණ ලේසිනේ අපේ හම්දු. සමහර රටවල් එක ගැට ගහලා තියෙනවා. සිංගප්පූරුවත් එක්ක අපි සමහර අපේ පරීක්ෂණවල තොරතුරු ඉල්ලලා තියෙනවා.
1: එළඹෙන අයවෙන් සෞඛ්‍ය ඇතුළු ශස්ත්‍ර කිහිපයක වැටුප් ඉහළනම් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක කියා සිටියා.
6: අපි ඇවිල්ලා පළවෙනි අයවැයේදීම රාජ්‍ය සේවකයන් පඩි වැඩි කරා. මේ 2027 ජනවාරි මාසෙත් වැටුප් වැඩි වෙනවා. සාමාන්‍යයෙන් ගත්තත් රුපියල් 38000ක් ගත්තු ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 65000ට ආසන්න ප්‍රමාණයක වැඩි වෙනවා. රුපියල් 52000ක් ගත්තු ආරම්භක වෛද්‍යවරයෙකුගේ වැටුප රුපියල් 94000 දක්වා වැඩි වෙනවා. මතක තියාගන්න, ඇයි අපිට හොඳ සෞඛ්‍ය සේවයක් හදන්න නම් අපේ හොඳ වැටුප් තලයක අපේ වෛද්‍යවරු ඉන්න ඕන.
7: අපි සතුව තිබෙන්නේ ජනතාවගේ බලය. තමුන්වහන්සේලාගේ බලය තමයි මේ ආණ්ඩුව හැමදාම රකින්නේ. එනිසා කවර ඔය කොළඹ මාලිගා කුමන්ත්‍රණ වලට අපි බය වෙන්නේ නැහැ. ඔය මාලිගා කුමන්ත්‍රණ වලින් මේ ආණ්ඩුව පළවා හරින්න හිතන්නවත් එපා. අපි ඒ ගැන බලන්නේවත් නැහැ.
1: මේ අතර සෑම පළාතකම අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවක් පිහිටවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ආණ්ඩුව කටයුතු කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දම වීරක්කොඩි පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ උත්සවයක් අමතමින්.
8: රජයෙන් ඉල්ලා සිටින්නේ වෙනමකුත් නෙමෙයි. අපි අයිතු යෝජනා කරන්නේ නැහැ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බුදුදහම සම්බන්ධව ලබා දිය යුතු තැන ලබා දෙන්න. චීවරයි මහා සංඝරත්නයට ඒක සංඝ සභාව විසින් ගනු ලබන තීරණයකට ඉඩ දීලා කටයුතු කිරීමේ වගකීම ක්‍රියාත්මක කරන්න කියන එක තමයි අපි ඉතාම ඕනකමෙන් මේ ආණ්ඩුවෙන් ඉල්ලා සිටි.
1: ආණ්ඩුව නීතියට අනුව කටයුතු කරන බවයි ජාතික ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි පැවසුවේ.
9: අපිට උනත් කම්පනයක් තියෙනවා. අපි දන්න හාමුදුරුවන් වහන්සේ නමක් උන්වහන්සේගේ රැඩිකල් භාවයක වෙනයි එක එක ඉතින් හාමුදුරුවන් නමකගේ රැඩිකල් භාවයකුත් තියෙන්න ඕන. ඒක නිසා මේ ඒර අපිට දකින හාමුදුරුවන් එක්ක තියෙන කිසි ගැටලුවක් නෑ. නමුත් අපිට ඉස්සෙල්ලා ක්‍රියාත්මක වෙච්ච නීතිමය තත්ත්වයක් යටතේ තමයි ඊට පස්සේ අධිකරණයේ තීන්දුව දීලා තියෙන්නේ. එතකොට ඒ අධිකරණ තීන්දුව අනුව තමයි කටයුතු කරලා තියෙන්නේ.
1: ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගඩ පළ කළේ මෙවන් අදහසක්.
10: අද මේ ගලබඩ ඇත්තේ ඥානසාර සාමිනන් වහන්සේගේ ප්‍රශ්නය උඩු දුවනකම් ඉදිමින් කරන්නේ විශේෂයෙන්ම මේ ආගමට මේ බුද්ධ ශාසනයට ජනාධිපතිවරයෙක් විදිහට කරන්නේ ඉතාමත් නරකම දේ විදිහට තමයි අපිට දකින්න සිදෙනවා.
1: ආණ්ඩුවට එරෙහිව විපක්ෂය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා කියා සිටියා.
11: දැන් ගොඩක් අයට මේ ආණ්ඩුව තිත්ත වෙන එපා වෙන ආණ්ඩුව පෙරලන්න ඕනේ. දැන් විපක්ෂය අපිට බලනවා සමහර කරලා මොනවද කරන්නේ? ඇයි මීට වඩා දෙයක් කරන්න බැරිද? ඒ කියන්නේ ඒ තරම් එපා වෙන. හැබැයි ගොඩක් අයට ආණ්ඩුව පෙරලන්න ඕනේ. කවුරු හරි පෙරලන දෙන්න ඕන. එහෙම වෙන්නේ
1: පෞද්ගලික ඉන්ධන සමාගම ඉන්ධන සැපයම තවදුරටත් සීමා කළහොත් ඊට එරෙහිව පියවර ගන්නා බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍යවේත අදහස් දක්වමින්.
12: අපි යාලට කියන්න ඕන ඒගොල්ලෝ කියන මිලට මිල වැඩි කරලා ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් කරන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ. ඒ නිසා තමන් ඒගොල්ලන්ට අදාළ ගිවිසුම් වල තමන් කැමති මිලට තමන්ගේ ඒ මිල සූත්‍රයට අනුව තමන්ගේ පිරිවැය පාදක කරගෙන මිලකරණයකට යන්න ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා. ඒක කැමති නම් භාවිතා කරාට කමක් නැහැ. හැබැයි ඒගොල්ලෝ දිගින් දිගටම ඉන්ධන සැපයුම සීමා කරලා ඉන්ධන පාරිභෝගිකයන් අපහසුතාවයට පත් වෙනවා කරනවා නම් අපි ඒ සඳහා පියවර ගන්න නීත්‍යානුකූලව අපිට ගන්න පුළුවන් පියවර ටික ගන්න අපි ඒ පිළිබඳ අවධානය යොමු කරලා තියෙනවා.
1: පෞද්ගලික සමාගම් ඉඳන බෙදාහරීම සීමා කර තිබෙනවා. එහෙතුවෙන් එම සමාගම්වලට අයත් ඉඳන පිරවුම්හල් පමණක් ඇති ප්‍රදේශ නිවැරදිව හඳුනාගෙන අලුතින් පිරවුම්හල් 75ක් විවෘත කිරීමට කටයුතු කරමින් සිටින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ. රටපුරා තිබෙන ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාව 1440ක්. ඉන් පිරවුම්හල් 887ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් වන අතර රට තුළ ඩීසල් සපයමින් 80%ක් සිදු කරනු ලබන්නේද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවයි. සොබා දහම විනාශ කරන පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය පවසනවා. ඇයි මේ බව සඳහන් කළේ ජාතික නාමල් උයනේ 36 වන සංවත්සර උත්සවය අමතමින්.
13: අන්තරාකාර අපද්‍රව්‍ය පරිසරයට එකතු කරන එකට එරෙහිව රුපියල් මිලියන 20ක් දක්වා දඩ සහ සිර දඬුවම් පැමිණීමටත් නීතිය ශක්තිමත් කරලා තියෙනවා. අපේ ආරක්ෂිත තෙත්බිම් විනාශ කරන අයට එරෙහිව නීති ක්‍රියාමාර්ග ගන්න, ආස්තික හා අපද්‍රව්‍ය චක්‍රීකරණය වගේම වගකීම නිෂ්පාදකයන්ට පවරන නීති රාමුවක් අපි සකස් කරලා තියෙනවා.
1: පවතින වැසි සහිත කාලගුණයත් සමග දිස්ත්‍රික් අටක ප්‍රාදේශීය ලේකම් කොටස් කිහිපයක් සඳහා නායෑම අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය සඳහන් කළේ කෑකළ දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, බුලත්කොහුපිටිය සහ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොටස් සඳහා දෙවන මට්ටමේ නායෑම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි. බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, පස්සර, කළුතර දිස්ත්‍රික්කයේ වලලාවිට බුලත් සිංහල, මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ, යටිනුවර, හතරලියද්ද සහ දොළුව යන ප්‍රාදේශීය ලේකම් කොටස සඳහා නිකුත් කර ඇති පළමු මට්ටමේ නායෑම අනතුරු ඇඟවීම්. කෑකළ දිස්ත්‍රික්කයේ අරනායක දෙහිඔවිට, යටිඅන්තුට, රඹුකන, කෑකල්ල, වරකාපොළ, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, මල්ලවපිටිය, අලව්ව, මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ, රත්තොට, අමන්ගඟ කෝරළේ සඳහාද පළමු මට්ටමේ අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණා. ඩුවරලේ දිස්ත්‍රික්කයේ හංගුරංකෙත, රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, නිවිතකල, අයකම, කුරුවිට, වැලිගිපොළ, ඇහැලියකුඩ, කලබාන, රත්නපුර ප්‍රාදේශීය ලේකම් කොටස සඳහා නිකුත් කර ඇති පළමු මට්ටමේ නායෑම් අනතුරු ඇඟවීම්. මේ අතර මෙම මාසයේ සහ ලබන මාසයේ අපේක්ෂිත වර්ෂාපතනයේ ඉක්මවා වැසි තත්ත්ව අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පැවසුවේ එල්නිනෝ තත්ත්වයේ බලපෑම ඊට හේතුව පවයි. සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන චරිත් සඳකැලුම් හෙවත් රන්මාලී නෙමෙත්තා බල්ගේරියාවේදී අතරංගුවට ගෙන තිබෙනවා. ඒ රට ජාත්‍යන්තර පොලිසිය මගින් නිකුත් කර තිබූ රතු නිවේදන සහ දේශ සීමා ආරක්ෂක දත්තපදති පදනම් කරගනිමින් අදාළ අතරංගුවට ගැනීම ජාත්‍යන්තර පොලිසිය විසින්ද තහවුරු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා උදර්පණ නීති යටතේ ඔහු මෙරටට ගෙන්වා ගැනීමට නියමිතයි. දික්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන චරිත් සඳකැලුම් දීර්ඝ කාලයක සිට ඩුබයිහි රැඳී සිටමින් මෙරට මද්‍රව්‍ය ජාලය මෙහෙවා තිබුණා. ඔහු දැනට තංගල්ල බන්දනාගාරයේ රඳවා සිටින ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන නදුන් චින්තක හෙවත් හරක්කටාගේ මද්‍රව්‍ය ජාලයේ ප්‍රධානතම ක්‍රියාකාරී සමාජිකයෙකු ලෙස හඳුනාගෙන තිබෙනවා. සෞදි අරාබියේ ගුවන්තොටුපළ සහ ගුවන් කලාප භාවිත කිරීමෙන් වළකින ලෙස යෙමනිය හූති කැරලිකරුවන් ගුවන් සමාගම් සහ මගීන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. හූති සංවිධානයේ හමුදා ප්‍රකාශක යහ්යා සරී මේ බව ප්‍රකාශ කළේ නිවේදනයක් නිකුත් කරමින්. සෞදි අරාබියේ ගුවන්තොටුපළ සහ ගුවන් කලාප තම ප්‍රහාරවල ඉලක්ක බවට පත්විය හැකි බැවින් ඒවා භාවිත නොකරන ලෙස අනතුරු ඇඟවනු ලැබුවා. එහෙත් මක්කම සහ මදීනා ප්‍රදේශ එම අනතුරු ඇඟවීමට ඇතුළත් නොවන බවද ඔහු සඳහන් කළා. මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇත්තේ සෞදි අරාබියේ රියාද් නුවර කිං ඛාලිද් ජාත්‍යන්තර ගුවන්තොටුපළට එළ වූ ප්‍රහාරයකින් පුද්ගලින් 12 දෙනෙකු මිය ගොස් තවත් 300කට වැඩි පිරිසක් තුවාල ලැබීමෙන් පසුවයි. මියගිය පිරිස අතර සෞදි ජාතිකයින් 10 දෙනෙකු, බංග්ලාදේශ ජාතිකයින් 2 දෙනෙකු සහ ඇමරිකාව, ජෝර්දානය, පලස්තීනය, සිරියාව, සුඩානය සහ ඊජිප්තෝ යන රටවල එක් අයෙකු බැගින් සිටින බවයි සෞදි සිවිල් ගුවන් සේවා බලධාරීන් සඳහන් කළේ. හූති සංවිධානයේ නවතම නිවේදනයෙන් මෙම ප්‍රහාරයේ වගකීම ඍජුවම බාරගෙන නොමැතිවද එම ගුවන්තොටුපළට පසුගිය දසවනදා එළ වූ වෙනත් ප්‍රහාර සම්බන්ධයෙන් තමන් වගකිව යුතු බව මීට පෙර ප්‍රකාශ කර තිබුණා. මේ අතර සෞදි අරාබියට එළ වූ ප්‍රහාර ඇමරිකානු රාජලේකම් මාකෝ රුබියෝ දැඩි ලෙස හෙළා දැක තිබෙනවා. හූති සංවිධානයට එරෙහිව සෞදි අරාබිය සමග එක්ව ඇමරිකාව ප්‍රහාර එල්ල කරන්නේ දැයි විමසූ අවස්ථාවේදී ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඒ පිළිබඳ සලකා බලා තීරණයක් ගන්නා බවයි.
0: ක්‍රීඩා සියත
14: සියත ස්පෝර්ට්ස් හයිලයිට්ස්.
1: සංචාරක ශ්‍රී ලංකාව සහ පාකිස්තාන අතර දෙවන 2020 තරගය මෙවර විට ආරම්භ වී තිබෙනවා. තරගය පැවැත්වෙන්නේ රාවල්පින්ඩි හිදී. කාසිය වසේ දිනක ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව පාකිස්තානයට ලබා දුන්නා. මෙවර විට පළමුව පන්දුවට පහර දෙන පාකිස්තානය කිසිවක් නොදැවී ලබාගෙන සිටින ලකුණු සංඛ්‍යාව 25ක්. දෙරට අතර පැවති පළමු 2020 තරගෙන් පාකිස්තානය ජය කණු ලැබුවා. ඒ අනුව තරග තුනකින් සමන්විත දෙරට අතර පන්දුවාර 20 තරගාවලිය තරග එකට බිඳුවක් ලෙස ඉදිරියෙන් සිටින්නේ පාකිස්තානයයි. යලිසරස්තල සිරගත කරන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් රජයේ නිවේදනයක්. සියලු දෙනා නීතියට යටත් බව ජනපති කියයි. දිස්ත්‍රික්ක අතකට නායම් අනතුරක් වේ. සෞදියට එල්ල කළ හූති ප්‍රහාර ගැන ඇමරිකාවේ අවධානය. දෙවන 2020 ගැටුමේ කාසිය වාසිය ශ්‍රී ලංකාවට. සියත සවස ප්‍රධාන ප්‍රාර්ථනිමයි. මම සිතාරා අතකෝරල. සියත මිලඟ ප්‍රධාන ප්‍රාර්ථි හෙට උදැසන 6:30ට. ඔබට සුබ රාත්‍රියක්.
14: ලොව පුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්න.

0: Talk of the Town.
1: සුපර්ස්ටාර් කෙනෙක්ගේ පුතෙක් වුණාම හැමෝම හිතන්නේ තාත්තගේ නම නිසා ලීසින් ඉස්සරහට යන්න පුළුවන් කියලා. හැබැයි Tamanගේම ටැලන්ට් එකේ නමක් හදාගන්න එක හිතන තරම් ලේසි නෑ.
2: එහෙම කියන්නේ මේ දවස්වල බොලිවුඩ් වල ගොඩක් දෙනෙක් කතා කරන ජේසන් සංජේ. ඒ කියන්නේ අපි කවුරුත් දන්න සුපර්ස්ටාර් විජේගේ පුතා.
1: Sigma ඒ තමයි ජේසන් ඩිරෙක්ට් කරන පළවෙනි මූවි එක. පහුගියද රිලීස් වුණාට පස්සේ හොඳ ෆීඩ්බැක් එකක් මූවි එකට හම්බෙලා තිබ්බා.
2: ෆිල්ම් එකේ මේන් කැරක්ටර්ස් කරන්නේ සංදීප් ක්‍රිෂාන් එක්ක ෆාරියා අබ්දුල්ලා.
1: ස්පෙෂල්ම දේ තමයි ජේසන්ට ඕනුනේ මේ මූවි එකේ තාත්තගේ නම නිසා නෙවෙයි, ස්ටෝරි එකයි ටීම් එකේ ටැලන්ට් එකයි නිසා ෆේමස් කරගන්න.
2: ඒ හින්දම තාත්තව මේ මූවි එකේ ප්‍රොමෝෂන්ස් වලට සම්බන්ධ කරගන්න ජේසන් කැමති වෙලා තිබ්බ නැහැ.
1: හැබැයි මූවි එක රිලීස් වුණාට පස්සේ විජේ තමන්ගේ පුතාට හොඳ සපෝට් එකක් දීලා තිබ්බා.
0: Talk of the Town.

0: ඔබේ ප්‍රියතම අවකාශයන් නවතම ටයිල් මෝස්තර සමගින් වර්ණවත් කරගන්න ලංකා ටයිල්ස් මීඩියා හෝම් අප්ග්‍රේඩ් වෙතින් 45%ක් දක්වා සුවිශේෂී වට්ටම් දිවයින පුරා ලංකා ටයිල්ස් ප්‍රදර්ශනාගාර සහ අලෙවිනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
1: ඇලුමිනියම්නේ දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
2: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තර.
3: ස්මාර්ට් මරූපවාහිනිය දැන් අඩුම මිලට රුපියල් 59,999 සිට Xiaomi දැන් අවන්සු තින්.
4: After levels industry ක පිළිගන්න engineering graduate කෙනෙක් වෙන්න enroll slit faculty of engineering දැන් මයදුම් කරන්න www.slit.lk slit evolve beyond.
5: අනේ මෙහෙම නුනන
6: හරි කියන්න කියන්න ඉතින්
7: සංගීත කනෝ මොකද කෑවටත් දවල්ද සංගීත කන්න
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
9: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
10: අනුග්‍රහය
11: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
12: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
13: ලෝක පුරා බිලියන ගණනක රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත top brands වලින් tires, battery, brakes, shock absorbers, spark plugs, clutches මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
14: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම LP finance වෙතින් දැන් lease එක පැය තුනෙන් LP leasing අද තමයි හොඳම දවස

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වන පදපු ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳ පොලේ
1: 2500ක අඩුම මාසික වාරිකයකට ඔඩියෝ සිස්ටම් එකක් කරගන්න
2: අවන්ස් එකෙන් ඕන දෙයක් අද ගෙවන්න ගන්න
1: අවන්ස් ටිකෙන් ටික පේ.
3: අම්මා, ඒ ආන්ටි ඔයාගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක්ද?
4: නෑ.
3: එහෙනම් ඔයා එයා එක්ක හිනා වුනේ?
4: තව කෙනෙක් එක්ක හිනා වෙන්න ඒ කෙනා අපේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕනම නෑ. පුංචි හිනාවකට පුළුවන් අපේ තනිතාගේ දවසම ෆ්‍රෙෂ් කරන්න.
5: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
6: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
7: මාත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
8: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
9: ළමයි, ප්‍රශ්න 10ටම පැය භාගයයි.
10: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
9: ඔයත් පොකට් මනි අහනවද?
10: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
9: බලමුකො බලමුකො, මාත් මැසේජ් එකක් දැම්මා.
8: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
9: අවසරයි නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
8: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714151 WhatsApp කරන්න.
9: සතියේ දවස් පහේම උදේ 5යි කාලෙට සියත පොකට් මනි අහන්න.
11: සියත පොකට් මනි
8: අනුග්‍රහය.
12: දැන් හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
13: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් PBB minus stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකයෙක්.
5: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
14: අනුවටයි දශම දෙකෙන්, අනුවටයි දශම හතරෙන් සියත දිව

0: රාත්‍රී 7යි විනාඩි 36යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
1: sielu pahasu gamnu mile avurudu 40 ta adunam adama katha karanna
0: Kurunagala NK Global Edge videsh rakya ayatanaya 0.37 272 370
2: kills within dann obata honduma deemana saha wedi ithiriyak elephant house lemonade liter ekai dasam paak sandaha 125 ka wattamak uswatta coconut ice biscuit brand 380 ak sandaha 130 ka wattamak athyawashya paanda sandaha fresh madimana kills kathinma pamanai kills life ekama fresh
3: hina wenna menna welawa
4: ජපානේ ඔකිනාවල කියනවනේ වයසකම මිනිස්සු ඉන්නේ. හවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
5: ඕකේ.
4: රෙස්ට්.
5: රෙස්ටින්.
4: රෙස්ටින් වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
6: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. 7FM Breakfast Drive. අනුග්‍රහයෙන්
7: පොළොවේ රන්නස් වෙනවම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
8: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම විල.
9: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
10: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
11: සුබ දවසක්
12: අලුත් වෙලා
11: පහසු වෙලා
12: තෑගි වැඩි වෙලා
11: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලයේ
13: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. මං කරන්න මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
14: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්.
15: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
16: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුරා ලංක ටයිල්ස් ප්‍රදර්ශන ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් එක්මන් කරන්න මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
17: ෆිනිෂින් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා.
18: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරම් තමයි.
19: 1500cc turbo engine එකකින් බලගැන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
20: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට.
21: real mobility experience එකකට නැල්වත්ත බට.
22: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන bajaj vigo electric 3 road රථය david pieris e mobility වෙතින් 0114700550.
23: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්නා. lolc එකෙන් loan එක ගත්තේ.
24: lolc finance හරියන්න හරිම තැන.
25: වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
26: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු EPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලර් ජාලයේ
27: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. MSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
28: දැන් වියජෙටක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
29: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
30: Let's Vietjet.
27: David Pieris Automobiles within GWM Hybrid Ha, Plug-in Hybrid SUV Mabili Rasak, Haval H6, Haval GT, Tank 300 Ha, Tank 500 Ratha, then Union Place GWM Experience Center within.
31: Nidhas Pansika, Aduma Masika Parikekata, Audio System Mega Karaganna.
32: Avance Ken Pona Deyak Adage Vanna Ganna.
33: Avance Ticket Ticket Pay.
34: Freelance Obavinwenma Nirmanaya Kala Combank Big Plus Account Ekin PayPal Withdrawals, Credit Card Facility, Loans, Multi currency access සහ තවත් බොහෝ දේ.
35: අදම combank.lk වෙත පිවිසෙන්න.
36: Stars Milan Pasta.
37: Europe පිටවල ගුණේ පිරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවත් star කෙනෙක් කරන්න.
36: Stars Milan Pasta.
38: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame Retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
39: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
40: ගුවන් ටිකට්පත් මිස පහසුකම් හෝටල් වෙන් කිරීම සහ ආකර්ශනීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227676 BOC Travels.
41: මෙන්න ප්‍රශ්නය. මේ අතරින් ලොව ගැඹුරුම මිරිදිය විල ලෙස සැලකෙන්නේ 1
0: බයිකල් විල, දෙක සුපීරියල් විල.
1: ස්කෝලේ 6 වසර ඉගෙන ගන්න හෝමාගමී හෙසඳු රශ්මික ගියසිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් වින්න. ඔයත් ස්කෝලේ 6 වසර ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 152 අපිට WhatsApp කරන්න.
2: පොකට් මනි.
1: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලෙට 100 FM අහන්න.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

0: සියත පත්තරේ විතහසා උදේ 7:50ට අනුග්‍රහය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස්, ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
3: After levels modern legal world එකට prepare වෙන්න කැමතිද? LLB honors උපාධි පාඨමාලාව දැන් slit වෙතින්. දැන් මයදුම් කරන්න පිවිසෙන්න www.slit.lk. slit evolve beyond.
4: සකල්පනා බාවෙලා පායලා රැපුලා.
5: මෙහෙම chill එකේ අහගෙන ඉන්නකොට
6: ඔයාට මෙහෙම හිතෙනවා.
7: අපි ආයේ හමු නොවෙන.
5: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
0: සින්දු සියත අනුග්‍රහය.
8: දැනෙන්න අඳින්න රිසිසේ. මේ සලු පිළිසිල්ලාරේ චමත්කාරේ.
0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්. අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙනවා.
9: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස්. පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිමවපු සරණාභරණ ගුණාත්මක භාවය සහ අසම සම නිමව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 5 4 4 6 ස්වර්ණමහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.
0: අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා අසම සම අඩුම මිල කාගිල්ස් ෆුඩ් සිටි වෙතින් සුදුසීනි කිලෝග්‍රෑම් එකක් රුපියල් 235යි. රතු පරිප්පු කිලෝග්‍රෑම් එකක් රුපියල් 238යි. කිරි සම්බසහල් කිලෝග්‍රෑම් එකක් රුපියල් 250යි. මෙම මිලකනන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නා වළංගු වන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා තොග අවසන් වන තුරු පමණයි. කොන්දේසි සහිතයි.
10: අනේ මෙහෙම
11: හරි කියන් කියන් ඉතින්
12: සංගීත කනවා. මොකද කෑවෙන්නද දවල්ට? සංගීත කන්න.
13: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
14: සඳුදා සිට සිකුරාදා දක්වා හවස 5ට
0: අනුග්‍රහය.
15: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
16: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න. කොන්දේසි සහිතයි.
0: බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
17: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
0: ශ්‍රී ලංකේ රුරජනය නබිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය.
17: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
18: උදෙසා තරඟවදින රුයිත්‍යන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න.
19: ටයිටල් ස්පොන්සර්
20: ඔබේ සමට දිදුලන දීප්තිය ට්වීන් ගාලා ගන්න. බිග් ට්වීන් ලේඩි රේසර් එකට අදම මාරු. බිග් ට්වීන් ලේඩි ඔබත් සැනින් දිදුලන්න.
21: එන්චාන්ටර් The fragrance of French romance.
22: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
23: Sayanika piligat nishpadanayak nisa thamai mama Off Mark Slim and Radiance liquid collagen ek recommend karanne.
0: Off Mark premium collagen pehapath nirogi sihin sirurak.
24: Aliya Resort and Spa Seagiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.
25: Theater.
1: දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව

0: ශ්‍රී ලාංකික ඉහළම ප්‍රමිතියට සහ ජාත්‍යන්තර තත්ත්වයන්ට අනුකූල වෙනපද වූ ගිනි රැකවරණයේ ජාතික සුරක්ෂිතකරණය ගැලනි ෆයර් ෂීල්ඩ් පර්පල් ෆයර් දැන් වෙළඳපොලේ.
1: ළමයි ප්‍රශ්න 10ටම පැය භාගයයි.
2: නෑ ටීචර්, ප්‍රශ්න 4යි, තප්පර 5යි.
1: ඔයත් පොකට් මනි අහනවද?
2: අපිට විතරක් නෙමේ ටීචර්, දැන් ටීචර්ටත් පුළුවන් මමීස් පොකට් මනි දිනන්න.
1: බලමුකෝ බලමුකෝ, මාත් මැසේජ් එකක් දැම්මා.
3: ප්‍රශ්න 4යි, පොකට් මනි රුපියල් 5000යි.
1: අවසරේ නම් 11 වසර වෙනකන් ඉස්කෝලේ යන පොඩ්ඩන්ට අපි දෙනවා පොකට් මනි.
3: දැන්ම පොඩ්ඩගේ නමයි ගමයි වසරයි 0714 151 151ට WhatsApp කරන්න.
1: සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට සියත පොකට් මනි අහන්න.
4: සියත පොකට් මනි
3: අනුග්‍රහය.
5: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුණු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තන්පතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාභි මුල්‍ය සමාගමේ ශ්‍රී ලංකා තන්පතු රක්ෂණ යෝජනාවේ සමාජිකකින්.
6: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිව

0: රාත්‍රි 8යි විනාඩි 40යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝපාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝපාත්වය. SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: දුබයි ක්ලීනින් සහ හවුස් කීපින් රැකියා කාන්තා පිරිමි දෙපිරිසටම
1: සියලු පහසුකම් නොමිලේ අවුරුදු 40ට අඩු නම් අදම කතා කරන්න.
0: කොරණෑගල NK Global Edge විදේශ රැකියා ආයතනය 0372 370 370.

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමවුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න. කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ්.
2: Bajaj Pulsar N160 Supreme Performance Supreme Sporty Look Dual Channel ABS Gold USD Fox David Peris Motor Company Private Limited within Amathanna
3: 01147600
4: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
5: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
6: අනුග්‍රහය
7: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
8: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි DHCC බැංකුව ඔබේ වර්ධනයට
9: ලෝක පුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලචස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග Douglas & Sons වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය Douglas & Sons
10: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම LP ෆිනෑන්ස් වෙතින් දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින් අද තමයි හොඳම දවස.
11: ආගිල්ස් ෆුඩ් සිටි සත්‍යන්ති අඩුම මිල පෙරළිය. ලොකු ලුණු කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 320යි. අපේ මිල රුපියල් 300යි. අරතාපල් කිලෝග්‍රෑම් එකක් වෙළඳපොළ මිල රුපියල් 480යි. අපේ මිල රුපියල් 320යි. මෙම මිල ගණන් පෙර දැනුම් දීමකින් තොරව වෙනස් විය හැකිය. මෙම දීම නවලංගුවන්නේ 2026 ඔක්තෝබර් 10 සිට 12 දක්වා. තොග අවසන් වනතුරු පමණයි. කොන්දේසි සහිතයි.
12: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින්

0: මිස් හොද්ද කුල්ද
1: කුල් මොකද මම හොට්න
0: ඒකන ඇත්ත මිස් මිස් දැකල පුරුදු යුත් වගේ
1: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරුට අහල පුරුදු ඇති
0: අඩි මිස් සුදු කොච්චි
2: Hot and spicy with Sudu Kochi. Kochi.
3: Moni Siyatama, Havasa Dekata, Sudu Kochi Ta.
0: Miss, miss. Excuse me, miss.
1: No, no, no. Ummanang showtime ke de vitarai.
4: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින් සහ හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
5: 0372 370 370

0: රැනවේයි විනාඩි 31යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දින ඔටෝබාත්වයා දැන් දෙවිනපුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: Dubai cleaning saha housekeeping rakya kanta pirimida pirisatama
1: sielu pahasukam nomile avurudu 40 ta adunam adama katha karanna
0: koronagala nk global edge videsh rakya ayatanaya 0.37273370
2: ජපානේ ඔකිනාවල කියනනේ වයසකම මිනිස්සු ඉන්නේ. අවස 6-7 වෙද්දි වැඩ ටික ලස්සනට ඉවර කරලා ඒගොල්ලෝ රෙස්ට් කරනවා.
3: Okay.
2: Rest.
3: Resting.
2: Resting වගේ આવත් ඉතින් එක ඉවරයිනේ.
4: මුලටම තන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. සියතේ FM Breakfast Drive. අනුග්‍රහයෙන්
5: පොළොවේ රන්ස්සනු නැවුම් බවින් පුරවාගෙන අඩුම මිලට කොහොමද දෙන්නේ?
6: රට පුරා අපේම ගොවි පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුම මිල.
7: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
8: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා.
9: පහසු වෙලා.
10: තෑගි වැඩි වෙලා.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
11: කොළඹ ට්‍රැෆික් එකේ පැය ගණන් හිර වෙලා ඉන්නවද? ඔබටම කොළඹ අපාර්ට්මන්ට් එකක් අරගෙන ප්‍රයිම් ටයිම් සමග රුපියල් මිලියන 10ක් දක්වා සේව් කරගන්න පුළුවන්. ඉක්මන් කරන්න. මේ විශේෂ අවස්ථාව බලංගු වන්නේ 2026 ඔක්තෝබර් 31 දක්වා පමණයි.
12: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
13: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
14: ලංක ටයිල්ස් මීඩිය හෝම් අප්ග්‍රේඩ්. ලංක ටයිල්ස් වෙතින් 45% දක්වා වට්ටම්. දිවයිනපුර ලංක ටයිල්ස් ශනාගාර සහ අලෙවෙනි යෝජිතයන්ගෙන් ඉක්මන් කරන්න. මෙම දීමනාව ඔක්තෝබර් 15 වෙනිදා දක්වා පමණයි.
15: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා
16: සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් පහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි.
17: 1500cc turbo engine කින් බලගෑන් වෙන bike X55 ඔබේ රිය පැදවීමේ අත්දැකීම නව මානයකට රැගෙන යන්න. test drive එකක් වෙන් කරවා ගන්න. අමතන්න 0114700678.
18: ඕනම කැමක් temperature කරගන්න තනියම බත්තල්වත්ත බට
19: real mobility experience එකකට නල්වත්ත බට
20: full charge එකෙන් කිලෝමීටර 150කට වැඩි දුරක් නිවසේදීම charge කිරීමට හැකියාව ඇති lithium ion battery සමගින් එන Bajaj Vigo electric නිරෝධ රථය David Pieris e-mobility වෙතින් 0114700550.
21: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් loan එක ගත්තේ.
22: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
23: 40 වසරක ඩේවිඩ් පීරිස් විශ්වාසය සමගින් එන බජාජ් චෙටක් ඉලෙක්ට්‍රික් ස්කූටර් දැන් රට පුරා විහිදුණු DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීල ජාලයේ
24: ජාත්‍යන්තර පිළිගත් උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවිය 2026 සැප්තැම්බර් කණ්ඩායමට ලියාපදිංචි වීමට දැන්ම අමතන්න. 0115445000.
25: දැන් වියජට් එක කොළඹ ඉඳන් වියට්නාම් වලට ඩිරෙක්ට් ෆ්ලයි කරන්න. වන් වේ ටිකට් එකක් දැන් $90 ඉඳන්.
26: කොළඹ ඉඳන් වියට්නාම් යන්න දැන් වියදම $90 ඉඳන්.
27: Let's Vietjet.
24: David Pieris Automobiles within GWM Hybrid Ha Plug-in Hybrid SUV Madili Rasak Haval H6 Haval GT Tank 300 Ha Tank 500 Ratha Then Union Place GWM Experience Center within
28: 2500 ka aduma masika parikeyakata audio system ekak karaganna
29: Avance ken ona deyak adagewanna ganna
30: Avance ticket tika pay
31: Freelance oba wenwenma nirmanaya kala Combank Big Plus account ekek PayPal withdrawals credit card facility loans multi currency access සහ තවත් බොහෝ දේ.
32: අදම combank.lk වෙත පිවිසෙන්න.
33: Stars Milan Pasta. යුරෝප පිටවල ගුණේ පරි Milan Pasta. ඔබේ පවුලේ ආහාර වේලට එක්කරගෙන ඔබේ දරුවා star කෙනෙක් කරන්න.
34: Stars Milan Pasta.
35: කවුදත් කාගෙත් නිවසේ පළමු රැකවරණය. ACL Fireguard Wire. දැන් දම් පාටින්. ACL Fireguard Wire. Flame retardant ප්‍රමිතියේ පුරෝගාමියා.
36: Dulux Aquatic Dam Protect. වතුරට ලං වෙන්නවත් බැහැ. Algae, fungus, dirt වලට කිසිම chance එකක් නැහැ.
37: ගුවන් ටිකට්පත් visa පහසුකම් hotel wen kirim සහ ආකර්ෂණීය outbound tour packages එක්ක ඔබට අවශ්‍ය හැමදේම එකම තැනකින්. 0772227766 BOC Travels.
38: දොරකුළු වැරෙන මතක සේප්පු.
39: මිනිස්සු හරීම ලෝබයි. තමන්ට දැනුණු. තමන්ම දැනුණු. අය ළඟට වෙන අය ලං වෙනවා.
38: ජීවිතේ අය
40: ආදරයට ප්‍රේමයට මම තාම ඇයට ණයයි. මම දන්නවා ඒක මට ණය ගෙවන්න බෑ කියලා.
38: රැයක් පුරා විඳින පැයක්
0: රැදායයි
38: කීදායයි සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රැ 10ට සියත අහන්න
1: මෙන්න ප්‍රශ්නය. මේ අතරින් ලොව ගැඹුරුම මිරිදිය විල ලෙස සැලකෙන්නේ 1. බයිකල් විල 2. සුපීරියල් විල.
2: බයිකල් විල
3: ඉස්කෝලේ 6 වසර ඉගෙන ගන්න හෝමාගමේ හෙසඳු රශ්මික ගිය සිකුරාදා පොකට් මනි චැලෙන්ජ් එකෙන් දිනා. ඔයත් ඉස්කෝලේ 6 වසරින් ඉඳන් 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නෙ. මෙන්න මේ වගේ පොකට් මනි දිනන්න දැම්ම 9යි 9යි වසරයි 0714 151 151 අපිට WhatsApp කරන්න.
4: Yatha Pocket Money.
3: සතිය දවස් පහේම උදේ 5යි කාලට 100 FM අහන්න.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: We can සියත

0: සියත පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කෑමට බීමට විතරක් සීමවුණු දෙයක් නෙවෙයි ඒක අපේ ජීවිතේම කොටසක් හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න ෆ්‍රෙෂ් විදියට හිතන්න කීල්ස් ලයිෆ් එකම ෆ්‍රෙෂ් සුදු පාට මල්ල ආදරයට දෙන්නේ නැහැ
2: පාට එක්ක ආදරේ පටලගන්න එපා
1: සුදු පාට අරෙන්න වෙන ඕන පාටක් කමක් නැහැ සුදු පාට කිව්වම
2: ඔය ආදරේදි මොනවද හොයන්නේ
1: තේරුම් ගැනීමයි සනසීමයි
2: ඉතින් සුදු පාට කියන්නේ සනසීමනේ

0: එදිනෙදා සිට බ්‍රහස්පතින්දා දක්වා රෑ 7ට සියත අහන්න.
1: සංගීත කනෝ මොක කෑවටත්ද දවල් සංගීත කන්න
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග
3: සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට
4: අනුග්‍රහය
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
6: DHCC නිවාසනය සමගින් පහසුවෙන් හා ඉක්මනින් ඔබේ නිවාස සිහිනය සැබෑ කරගන්න කොන්දේසි සහිතයි
7: ලෝකපුරා බිලියන ගණනක් රියදුරන්ගේ විශ්වාසය දිනාගත්ත ටොප් බ්‍රෑන්ඩ්ස් වලින් ටයර්ස්, බැටරි, බ්‍රේක්ස්, ෂොක් ඇබ්සෝබර්ස්, ස්පාර්ක් ප්ලග්ස්, ක්ලච්ස් මේ ඔක්කොම දැන් එකම තැනකින් විශ්වාසය සහ ආරක්ෂාව සමග ඩග්ලස් & සන්ස් වෙතින් හොඳම දේ හොඳම තැනින් 40 වසරක නොබිඳුණු විශ්වාසය ඩග්ලස් & සන්ස්
8: දැන් කිසි දෙයක් හිතට කල් දාන්න ඕනේ නැහැ අතම LP ෆිනෑන්ස් වෙන්න දැන් ලීස් එක පැය තුනෙන් LP ලීසින් අද තමයි හොඳම දවස
9: මෙහි බට සුරගනන්ගේ දැස් මත් කරන රූ සපුවේ අසිරිය මැවෙන
10: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
9: ශ්‍රී ලංකයේ රූරජනයන් අභිසෙස් ගන්වන ජාත්‍යන්තර වරලත් එකම සන්නාමය
10: සියත බික්ටවීන් ලෑටි මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2026
5: උදෙසා තරඟවදින රුචියන්ගේ සුන්දරත්වය දැසින් දකින්න සිකුරාදා රාත්‍රී 10ට සියත ටීවී බලන්න
11: ටයිටල් ස්පොන්සර්
12: ඔබේ සමට දිගුරන දීප්තිය ට්වින් ගාලා ගන්න බිග් ට්වින් ලේඩි රේසර් එකට අදම මාරු බිග් ට්වින් ලේඩි ඔබත් සැනින් දිදුලන්න
13: එන්චාන්ටර් The fragrance of French romance.
14: Freshen your clothes with Scentify. Scentify, 1001 uses, one solution.
15: සායනික පිළිගත් නිෂ්පාදනයක් නිසා තමයි මම Off Mark Slim and Radiance Liquid Collagen එක recommend කරන්නේ.
16: Off Mark Premium Collagen පහපත් නිරෝගී සිහින් සිරුරක්.
17: Alia Resort and Spa Sigiriya, proud hospitality partner. Indulge in an experience that is authentically Sri Lankan.

0: රාත්‍රී 10යි විනාඩි 33යි දැන්.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වයා. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වයා SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: මිස් හොද්ද කුල්ද
1: කුල් මොකද මම හොට්න
0: ඒකනං ඇත්ත මිස් මිස් දැකල පුරුදුයුත් වගේ
1: වෙන්න බෑ දැකල පුරුදු නෙවේ සමහරුට අහල පුරුදු ඇති
0: අඩේ මිස් සුදු කොච්චි
2: Hot and spicy with Sudu Kochi. Kochi.
3: Moni Siyatama, how was a dekata? Sudu Kochi ta.
0: Miss, miss. Excuse me, miss.
1: No, no, no. Ummanang short time ke de vitarai.
4: අනුග්‍රහය වයස අවුරුදු 40ට අඩු කාන්තා හා පිරිමි ඔබට ඩුබායි රැකියා ක්ලීනින්ස් හා හවුස්කීපින් NK Global Lodge කුරුණෑකල අදම කතා කරන්න
5: 0372370370
6: We can theater
7: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයි

0: රාත්‍රී 11:00 විනාඩි 36යි.
1: වේලාව ඔබ වෙත ගෙනාවේ.
2: වසර 25ක් පුරා ශ්‍රී ලාංකේය ජනතාවගේ විශ්වාසය දිනු ඔටෝබාත්වය. දැන් දෙවෙනි පුරා 400කට වැඩි අලෙවි නියෝජිතයන්ගෙන් ඔබ වෙතට ඔටෝබාත්වය SLS අනුමත විශ්වසනීය සාධකයකින්.

0: මෙහෙම චිල් එකේ අහගෙන ඉන්නකොට ඔයාට මෙහෙම හිතෙනවා,
1: අපි ආයේ හමු නොවෙන.
0: ඔවිදින් එකම වෙලාවේ මූඩ් දෙකක් එන්න බැරි කමක් නැහැ නේ. හැබැයි ඉතින් මූඩ් දෙකම ෆික්ස් කරගන්න ඕන නම් දෙක ගානේවත් ඕනේ. මම කිව්වේ සින්දු ගැන. එකම ආටිස්ගේ සින්දු දෙක ගානේ. සතිය දවස්වල උදේ 10 ඉඳන් දවල් 12 වෙනකන්
2: සින්දු සියත අනුග්‍රහය.
1: දැනෙන්න අඳින්න රිසිසේ මේ සලු පිළිසිල්ලාරේ චම්කාරේ.
2: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස් අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විෂමතෙන් මිදෙන්න, ජීවිතේ ගොඩ යන්න ඉවත් වෙනවා.
3: අලංකාරය සහ නිර්මාණශීලීත්වය සමග ස්වර්ණමහල් ජුවලස් පරම්පරා ගණනාවක විශ්වාසය සමගින් සුපිරිසිදු රණින් නිම වූ සරණාභරණ ගුණාත්මක භාවය සහ අසමසම නිමාව සාධික කරයි. ඔබගේ ජීවිතයේ වටිනාම අවස්ථාවන් රණින් සනසගන්න ළඟම ඇති ස්වර්ණමහල් ශාඛාව වෙත පැමිණෙන්න. අමතන්න 011 534 406. ස්වර්ණමහල්, ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා.

0: ප්‍රියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය.
1: ෆ්‍රෙෂ් කියන්නේ අපේ කැමට බීමට විතරක් සීමා වුණු දෙයක් නෙවෙයි. ඒක අපේ ජීවිතේම කොටසක්. හැම දවසක්ම ෆ්‍රෙෂ් වෙන්න, ෆ්‍රෙෂ් විදිහට හිතන්න. Kiehl's Life එකම

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට ශාන්තියක්ම උදාවන්නේය.

විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරු කිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකියි.

සදහම් සියත බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම

එතවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවනේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුර වේවා. ඔබට කිසි විටකත් බියක්

සදහම් සියත බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනරකුලෙහි උපන්සේක. මෙසේ මොනරකුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසාගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේකවලින් ආර

සුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයටගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකළ සේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. ඒත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමයෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය.

සදහම් සියත රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ ආනුභාවයෙන් ඔබට

සුරුසනක් වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවති වන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙන හැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදාවේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

හැම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම උදා

ඉතා අනර්ක ගාථා රත්නය. අති ශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලේ අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මේ නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

ඔහුගේමුණු රජතුමාණන් විසින් රන්පතික ලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථා රත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදෙවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදෙවි වන්දනාවට සැරසෙන්න.

0: දහයටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයිනපුරා සියත පොකට්මනි
1: Good morning. උදේ 5 විනාඩි 23යි දැන් වෙලාව.
2: Good morning, Nishan.
1: දිනන්න අපිට ඕන වෙන්නේ එකම එක බලාපොරොත්තුවක් විතරයි.
2: මේ
1: බලාපොරොත්තුවට දවස ගානේ අපි පුංචිම පුංචි දෙයක් කළොත් එහෙම ඔයාගේ ජයග්‍රහණය වළක්වන්න ලෝකෙ කාටවත්ම බෑ.
2: ඒ නිසා හෙට දවස වෙනුවෙන් අද පුංචිම පුංචි දෙයක් හරි කරන්න. ඒ කරන දේ හරිම ආදරෙන් කරන්න.
1: ආදරෙන් කළොත් තමයි ඔයාට ජයග්‍රහණය ඉක්මනට ලං කරගන්න පුළුවන් වෙන්නේ.
2: අද දවසේ පොකට් මනී තියෙනවා. ප්‍රශ්න හතරයි තියෙන්නේ. උත්තර දුන්නොත් රුපියල් 5000ක් දිනා ගන්න අවස්ථාවක් තියෙනවා.
1: පොඩ්ඩ හතර දිනක් වගේ මම්මා කෙනෙක් අදත් ලෑස්ති වෙලා ඉන්නවා මේ අභියෝගයේ දිනන්න. අපි බලමු කොහොමද ඒගොල්ලෝ අභියෝගයේ දිනන්නේ. වගේම ඔබටත් පුළුවන් අපිට මැසේජ් එකක් එවලා පොකට් මනී අභියෝගයට රෙජිස්ටර් වෙන්න.
2: කරන්න තියෙන්නේ 0714 151 151 අපිට WhatsApp මැසේජ් එකක් එවන එක විතරයි.
1: උදේ 7 වෙනකන් අපි පොකට් මනී දිනමු. මම නිශාන්.
2: මම ආශී.

0: පොකට් මනි දිනාගන්න. දරුවගේ නමයි කමයි වසරයි 0.714151 දැන්ම වට්සප් කරන්න.
1: සියතා පොකට් මනි අනුග්‍රහය.
2: තැන හොඳ නම් ඉන්නෙත් හොඳ අය.
3: ඔයා වගේ හොඳ කෙනෙකුට කනදුරු කරන්න ඒ වගේම හොඳ තැනක් ඕන. ඔබේ ස්ථාවර තනපතුවට ඉහළ පොලියක් ලබා දෙන හොඳම තැන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. ලංකා රේටින් BBB- stable outlook බලපත්‍රාපි මුල්‍ය සමාගමක ශ්‍රී ලංකා තනපතු රක්ෂණ යෝජනාවක් සමාජිකයකි.
4: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
5: දැන් වෙලා උදැසන 5:30.